නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබදසනක් වෙලා උදසන හයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

පුංචි ළමයි හරියට මල් වගේ. ඇයි එහෙම කියන්නේ? පුංචි ළමයි ලෝකෙ ලස්සන කරනවා. මේ ලෝකෙ ඇත්තටම ගොඩාක් ලස්සන වෙන්නේ චූටි පැටවු නිසා. අන්න එහෙම චූටි පැටවුන්ට තමයි සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වෙන් වෙලා තියෙන්නේ. අදත් ඉතින් වෙනද වගේම හරියටම වෙලාවට ඇවිල්ලා තියෙන්නේ පුංචි පැටවුන්ට ඉගෙන ගන්න අහන්න ලස්සන දේවල් ගොඩාක් අරගෙන. උදේ 7 වෙනකන් එක දිගටම ආව අහගෙන ඉන්න ඕනේ. මේ විදිහට පටන් ගන්නනේ ඕගොල්ලෝ ආසාවෙන් බලාගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඔබට හැකිනම් දුවගෙන යන්න. එහෙම නැත්නම් ඇවිදගෙන යන්න. එහෙමත් නැත්නම් දන ගහගෙන යන්න. වැදගත් වෙන්නේ නිවැරදි දිශාවට ගමන් කිරීම පමණයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 89.3 Supreme Radio
1: The Welcome Show
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
3: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරි වටදාගේ නේද?
4: ඔව්.
3: ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්න ලිපු. නිල්ලග්ගම නොයා නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show
6: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
7: මම බොහොම බය වුණා මගේ පළට පා වුණා
4: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
6: ඉවරයි අද
4: ආ කවද දැක්ක හින
7: සුදු නෝනේ අලි වැඩේ මේ මන
4: ඕවා දබුම ඔබක හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
5: සින්දු කපේ විත් නිමේෂා
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: 89.1 දිවයින පුරා සිසාරා.
1: පුංචි ළමයි හැම කෙනෙක්ම හරිම දක්ෂයි. හැමෝටම ආවේනික මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා. අන්න එහෙම හරිම දක්ෂ පොඩි ළමයින්ට තමයි විසේකාර පොඩ්ඩ විශේෂාංගය වෙන් වෙලා තියෙන්නේ. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
2: මගේ නම රොමෙත් නෙත්තින්. මම ඉගෙන ගන්නේ හයශේණියේ. මගේ පාසල ආරක්ෂක සේවා විද්‍යාලය.

0: රට.
1: හරිම ලස්සනයි. අපි වහන් ඉන්න හැම පොඩිත් එක්ම හරිම දක්ෂයි. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. 0718-893-893 කියන වට්සප් නම්බර එකට අම්මට හරි තාත්තට හරි කියලා ලස්සන සින්දුවක් හරි කතන්දරයක් හරි රෙකෝඩ් කරලා අපිට එවන්න. එහෙම නැත්නම් ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම් සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන අපේ ලිපිනයට එවන්න ඔයාට පුළුවන්. එහෙනම් ඉතින් මතක ඇතුව ඔයාගේ දක්ෂතා අපිට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළි දක්වන්න.

0: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
1: ඔය ආදරය කරන අය වෙනුවෙන් සිංහල. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112 510 510ට.
2: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
3: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියා.
4: අපි හැමෝම ආසයි ලෝකෙ මොකද වෙන්නේ කියලා ඉගෙන ගන්න. හැබැයි අපිට ඒකට ඒ රටවල්වල කතා කරන භාෂාවන් ටිකක් පුළුවන් වෙන්න ඕනේ. අපි චූටි පොඩිත්තන්ට කියල දෙෙනවා ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි. ජපන් භාෂාව කියල කියන්නේ හරිම ලස්සන භාෂාව. ජපානෙත් හරිම ලස්සන රටක්නේ. ඒ විතරක් නෙවෙයි, ඉංග්‍රීසි භාෂාව කියල කියන්නේ මේ වෙනකොට අපි හැමෝටම පුළුවන් වෙන්න ඕනේ භාෂාව. මොකද ඉංග්‍රීසි භාෂාව නැතුව අපිට ලෝක ඉස්සරහට යන්න හරි අමාරුයි. අපි චූටි පොඩිත්තන්ට ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි හරිම ලස්සනට සරලව කියල දෙෙනවා. අදත් අපි චූටි පොඩිත්තන්ට කියල දෙන්නේ අපිට නිතර කතාබහ කරනකට අවශ්‍ය වෙන වචන කීපයක් ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් ජපන් භාෂාව වෙනුවෙන් කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. හරියට අහගෙන හොඳට ඉගෙන ගන්න.
2: පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල. බල්ලා,
5: ඉනු, inu,
6: dog,
4: pusa,
5: neko,
6: neko,
5: cat,
4: ashwaya,
5: uma,
6: uma,
5: horse,
4: haraka,
5: ushi, ushi, cow.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I burn සුබදාසනක වල උදෑසන හන.
1: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනේ තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
0: 89.1 89.3 දිවයින පුරා

0: 89.3 Supreme Radio.
1: අදට එහෙනම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසනට අපිට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලායි තියෙන්නේ. අදට ගියාට හෙටත් හරියටම උදේ 6 වෙද්දී මං එනවා මගේ චූටි පොඩිත් අඟ බලන්න. එහෙනම් ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළන් සැල්ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොල
2: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: Och det här dagen vi där är här i den belava, så både sannak här vårt av, så både sannak chamrai behoveva.
1: ආයුබෝවන් ආයුබෝවන් සුබ දවසක් සුබ දවසක්
0: අද චරි මාසයේ 23 වෙනිදා බ්‍රහස්පතින්දා ඉතින් ලස්සන දවසක් අද දවස සුන්දර විදියට ගත කරන්න පුළුවන් කියලා තමයි අපි ඉතින් හැමදාම ප්‍රාර්ථනා කරන්නේ උදේ පාන්දර මොකද ඉතින් අපි කැමති නෑනේ කොහෙවත් යන ප්‍රශ්නයක් ඔලෝ දාගෙන දවසේ වැඩ කරන්න නේද
1: අනිවාර්යයි අනිවාර්යයි ඉතින් ජීවිතේ වෙරවීරියෙන් දිනන්න සූදානම් වෙනවාට සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම අපි ප්‍රාර්ථනා එකතු කරනවා අදත් කතා කරන්න දේවල් ඉතින් අදත් තියෙනවා ජීවිත ඉස්සරහට යන ගමනේ තවත් එක දවසක් මේ දවසෙදී ලෝකෙ කොහේ කොතනක ඉඳලා ඔයා අපි වැහුවත් ඉතින් ඔයාට ඔයා ඉන්න තැන තියෙන දවාගේ අරමුණු කරා යන්න පුළුවන් වෙන්න කියලා අපි හදවතින්ම ඔබට ප්‍රාර්ථනා එකතු කරනවා
0: එහෙනම් ඉතින් අපි last day the welcome show පටන් ගන්න හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරන් යන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා කියලා
1: ඒ වගේම වේදනාවන් කැක්කුම් වලට අපිට ප්‍රබල සහනයක් සලසන මෙල්ඩෝල් ඉන්නවා මේ ගමන යන්න. ඒ සියලු දෙනාත් එක්කම ඉතින් අපි ඉස්සරහට යන්න ඕනේ කාලගුණය ගැනත් ලොකු සම්බන්ධයක් නැහැ ප්‍රදේශ කීපයකට වහිනවා කියලත් නම් තියෙනවා. කොළඹට නම් කොහොම හරි විටින් විට වැසි තත්වයක් ටිකක් තියෙනවා.
0: ඔව් ඔව්. විටින් විට තියෙනවා. ඊයෙත් සැරින් සැරේ වැස්ස.
1: විටින් විට තියෙනවා. ඉතින් වැඩක් නැහැ වැස්ස හරි තියෙන නේද? උදේට ආයතින් සුපුරුදු විදිහට රත් වෙනවා. කොහොම හරි මේ කියලා තියෙන විදිහට බස්නාහිර සහ වායඹ පළාත් වල ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇති වෙන්න පුළුවන් කියලා
0: තියෙනවා.
1: මඩකලපුව ඒ වගේම අම්පාර මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වසර දෙකෙන් පමණ පසුව වැසි ඇති වෙන්න පුළුවන් කියලා තමයි කාලගුණ අනාවැකියේ තියෙන්නේ. මම දැක්ක ඊයේ දවසේ මේ බදුල්ල පැත්තේ හැම සමහර තේවතු කුඩා පරිමාණයේ තේවතු තියෙන ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම තේවතු නියගේ නිසා පෑවිල නිසා මැරිලා ගිහිල්ලා තියෙනවා. ඒතරම් මාස දෙක තුනකින් ඒ අදාළ කරන ප්‍රදේශවල වර්ෂාව වැඩිහෙල නැල්ලු. ඒක වෙනස් තත්ත්වයක් ඉදින්නේ. එහෙම බැලුවොත් එහෙම සමහර දැන් ඒ වගේ ප්‍රදේශයක තේගස් එහෙම වෙනවා කියලා කියන්නේ නේද? මදුලට සාමාන්‍ය ඉතින් සීත දේශගුණයක් තියෙන. ආයෙත්ින් උතුරු මැද පැත්ත අහලා වැඩක් නැහැ කතා කරලා වැඩක් නැහැ ඉතින් අනුරාධපුර පොළොන්නරුව පැත්ත ගැන.
0: කතා කරලා වැඩක් නැහැ තමයි. කුරුණෑගලත් එහෙම තමයි චාමර. ඊයේ මේ කියන්නේ සැරින් සැරේ වැස්සක් තියෙනවා. හැබැයි තද්දම තද රස්නේ අවුවක් තිබ්බ දවල් 11 උදේ 11 ඉඳන් දවල් 2 3 විතර යනකම් ඒ තරමටම තද අවුව.
1: හොඳයි. ඉතින් මොනවා කරන්නද නේද? අවුව වැස්ස කියලා හරියන්නේ නැහැ ජීවිත ඉස්සරහට යන්න ඕනේ. එහෙනම් ජය වෙන්න සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන අපි වැඩේ පටන් ගන්නවා. දිගටම එහෙනම් එකතු වෙලා ඉන්න ද වෙල්කම් ෂෝ සමග මං ශාමර
0: මම නිපුනිකා.

0: ඔබට හැකිනම් දුවගෙන යන්න. එහෙම නැත්නම් ඇවිතගෙන යන්න. එහෙමත් නැත්නම් දන ගහගෙන යන්න. වැදගත් වෙන්නේ නිවැරදි දිශාවට ගමන් කිරීම පමණයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යතේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද
4: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද
3: සල්ලි හෙට එවුවහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද
5: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේන හෙලන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි
6: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
7: ලීඩ් කරන ඔබ
8: ඉන්නේ කොහෙද කියලා
9: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
10: Back to back, Sindhu Ahanna.
11: Let's go.
12: Every weekday at 4 PM, Dimport Town with Ashi Ali.
13: 89.1, 89.3.
14: Supreme Radio.

0: උදේහතයි විනාඩේ 23යි දැන් වෙලාව.
1: ඉතින් අපිට මතක් කරන්න කාරණා ගොඩකුත් තියෙනවා.
0: කාරණා ගොඩක් තියෙනවා. ඉතින් මේ දේවල් ටික මතක් කරන්න තෝනේ අමතක කරන්න බෑනේ. මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ ඔයාට උන්න කැස්ස හිමිරිසාව නිසා මේ අවදිත අපහසුතාවයට පත් වෙලා ඉන්නවනම් ඒක ගොඩාක් දුරට ගිහිල්ලා නම් සමහර සම්බන්ධකම් වගේ ඔය අසනීප දුරද යනවනේ චාමර හොඳ කරගන්න අමාරු වුණාට පස්සේ බෙහෙත් ගන්න උමනාවක් නැති වුණාට පස්සේ ඒව දුරද යනවා. ඉතින් එහෙම දුරද ගිහිල්ලා නම් අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්න. තාම තියෙන සාමාන්‍ය මට්ටමක නම් අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් ගන්න.
1: මෙල්ඩෝල් එකක් ළඟ තියාගන්න අනිවාර්යයි. මොකද අපිට නිරන්තරයෙන්ම ඔළුවේ කැක්කුම කියන දේවල් හැදෙනවා.
0: ඒකනේ.
1: සමහර මිනිස්සු නිකන් ඔළුවේ කැක්කුම වගේකුත් තියනවා නේද? කියන්නේ දැක්ක ගමන් ඔළුවේ කැක්කුම කෝ එකක් තියනවා නේද?
0: එනවා පේනකොට ඔළුවේ කැක්කුම හැදෙනවා.
1: ඉතින් පාන්දර මෙහෙම කියන්න හොඳ නැහැ. හැබැයි ඉතින් එහෙම එකක් තියනවා නේද?
0: ඔව් එහෙම තියනවා.
1: මේ මිනිස්සු සමහරට අපිට නිකන් වරදක් කරලම නෙවෙයි. දැන් ඉස්කෝලේ කාලේ සමහර ගුරුවරු දකිද්දි අපිට ඔළුවේ කැක්කුමක් වගේ නේ. අපි ගුරුවරු අපිට වරදක් කළා නෙවෙයිනේ.
0: අපි හරි කැමතිනේ හිස්පීඩ් එක.
1: අපි තියෙන වැරදිකමට නේ කියන්නේ ඒක නේද? වැඩේ කළා නැත්තම් එහෙම බඩේ අමාරු ඔළුවේ කැක්කුම් ඔය වගේ දේවල් තියෙනවා. තාමත් අපිට එහෙම තියෙනවා. විශේෂම බස් රථවල යනකොට පොදු ප්‍රවාහන සේවාවේ ගිහිල්ලා කෝච්චියේ බස් එකේ ගිහිල්ලා තින් හවස ගෙදරට යන තනින් බහිනකොට ඉතින් කොහොමත් ඔළුව නෑ වගේ එකක් තමයි තියෙන්නේ නේද?
0: ඔව් ඔළුව හොඳටම කැක්කුමයි.
1: ඔව් ඒ නිසා මේ මෙල්ඩෝල් කාඩ් එකක් අනිවාර්යෙන් ඔෆිස් එකේ තියාගන්න, පර්ස් එකේ පොකට් එකේ මතකැතුව තියාගන්න. ප්‍රබල සහනයක් සලසනවා පැරසිටමොල් විශේෂයක් විදිහට ওই වේදනාවන් කැක්කුම් වලට.
0: දැන් මෙල්ඩෝල් ඒ පැත්තෙන් අපේ ඔළුවට සහන දෙනකොට චාමර අපේ ජීවිතේටම සහනයක් දෙන්න ඉන්නවා මේ NLB අද සම්පත. සමහර වෙලාවට අපිට එදා වියදම හොයාගන්න අමාරු වෙන. එදා වියදමට සමහර විට ඔයාට රුපියල් මේ 50,000 60,000 විතර කියන දවස වියදමට යන්නේ නැහැ නේද? එහෙම යන්නේ නැහැ කියලා අපි හිතමු.
1: ආ එහෙම යන්නේ නැහැ. අපි වගේ දින්න කට්ටියට.
0: ඒ හරි එහෙම ගියා කියලා කියමුකෝ. එහෙම ගියත් ගැටලුවක් නැහැ. මොකද අද සම්පත ඔයාට එදා වියදමට ඕන කරන මුදල් ටික තෑගි විදියට ලබා ගන්න පුළුවන් විදියක් තමයි අරගෙන ඇවි තියෙන්නේ. මහජන සම්පත දෙනුම් භාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් එහෙම අද සම්පත ජයග්‍රහකෙක් වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. යනු ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත් අවසාන අංක හතර ගැලපුවොත් රුපියල් 50,000ක මුදල් තෑගිත් එතකොට අවසාන අංක තුන ගැලපුවොත් රුපියල් 4,000ක මුදල් තෑගිත් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන අද සම්පත ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න. අරගෙන ජීවිතයේ එදිනදා තියෙන ප්‍රශ්න ටික අඩු කරගන්න හොඳම උත්තරයක් තමයි ජාතික ලොතරැයි මණ්ඩල අපිට හඳුන්වා දීලා
0: තියෙන්නේ. එදිනදා තියෙන ප්‍රශ්න ටික ඒ විදිහට අඩු කරගන්නෙදි චාමර අපිට කෑම පැත්තෙන් උනොත් පොඩි සහනයක් ගන්න පුළුවන් කසාගෙන ග්‍රීන් සුප් එක පැතර ගියොත් එහෙම. කෑම කියලා කියන්නේ ඔය වියලි ආහාර ද්‍රව්‍ය එහෙම දිනවනේ. අන්න ඒ දේවල් වලට සහනය ලබා ගන්න පුළුවන් කසාගෙන ග්‍රීන් සුප් එකකින් ඔයාට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, එතකොට පොල් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවානේ. එයාට අවශ්‍ය ආහාර භාණ්ඩ වගේම ග්‍රොසරි අයිටම්ස් පවා දෙවෙනි අඩුම මිලට ඔයාට මිලට ගන්න පුළුවන්කම තියෙනවා. ශාකා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවල ගනේ මුල්ල නාරම්මල ගම්පල කියන තැන්වල
1: ළඟම ශාඛාවට යන්න මේ සුපිරි වෙළඳසල් ජාලයේ අධ්‍යක්ෂව විඳගන්නවා යන්න. මොකද මේ ඉතාමත් ප්‍රමිතිගත බහන්න තමයි කසාගල ග්‍රීන් සුප් එකේ තියෙන්නේ. ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ වගේම සුහදශීලී කාර්ය මණ්ඩලයක් තමයි ඉන්නේ. ඒ වගේම ඉතින් අපිට නිදහසේ නිවාඩු පාඩුවේ ඉතින් පවුල හැමෝමත් එක්ක හොඳ සුපිරි වෙළඳසල් ජාලයක අධ්‍යක්ෂව විඳගන්න පුළුවන්. අනිවාර්යෙන් කසාගල ග්‍රීන් සුප් එකට යන්න. ළඟම ඔයාගේ නගරයට අතික්මනේ මෙල ශාඛාවක් ආරම්භ කරන බලාපොරොත්තු තමයි දැන් වැඩ කටයුතු කරගෙන
0: යන්නේ. එහෙනම් ඉතින් ඒකන මතක් කරන ගමන් අපිත් ලෑස්ති සින්දුවකට යන්න. දිගටම සුපර් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන කියලා ආරාධනා කරනවා.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගාපව නුතරැයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියෙන්දලා ආවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මං ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවසේ වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මං කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකලක්. සෑහෙන දුක් විඳින ජීවිතයක් තියෙන. දැන් මේ වගේ එකක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: ප්‍රීම් රේඩියෝ සමරුමලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 1022 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0.78 200 290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29
1: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
2: මම බොහොම බය වුණා මගේ පණේ පාවුණා
3: ඒ මොකද මේ කෑ ගහන්නේ
1: ඉවරයි අද
3: කවද දැක්කේ හීනේ
2: සුදු නෝනේ අලි වැඩි මේ මන
3: ඕවද බුදුමවක හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
0: සින්දු කැෆේ විත් නිමේෂා ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
3: ඉවතලන ප්ලාස්ටික් වීදුරු බඳුන් බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි
4: 89.1 89.3
0: Supreme Radio

0: උදේ 7යි විනාඩි 38යි දැන් වෙලාව. අපේ පත්තර විස්තර කියන වෙලාවට තමයි ඇවිත්ින්නේ. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ මෙල්වා RB500 ගැන. ඔයාලට ශක්තිමත් බැඳීමක් හදලා දෙන්නේ මෙල්වා RB500. ඔයාගේ ගෙදර හදනවා නම්, කාර්යාලය හදනවා නම්, ගොඩනැගිල්ලක් හදනවා නම්, ඒ ඕනම හැදීමකට ඔයාලා අනිවාර්යයෙන්ම මෙල්වා RB500 පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.
1: කඩන්න බලන්න හදන්න එපා නේද?
0: ඔව් ඔව්.
1: එතකොට මෙල්වා ශක්තිමත් භාවය නිසා ඉතින් ওই ලේසි නෑ වැඩි. හදනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ තරම් සවිශක්තිමත්.
0: කාලාන්තරයක් යනකම් තියෙනනේ ඉතින් මේ දේවල් හදන්නේ. ඒ නිසා තේරුමක් නෑ ඔයාලා මේ ඉක්මනට කඩන්න බලාගෙන හදන දේවල් වලට.
1: හරි, එහෙනම් අපි මේ අවධානය යොමු කරමු ප්‍රධාන පස් සිරස්තල කීපයක් වෙත. ලංකාදීප පුවත්පතේ අවධානය යොමු කරමු. වාර්තා කළා තියෙනවා වසර 3ට කෝටි 21000ක් රටින් පන්නලා බඩු ගෙන්වන මුවාවෙන් විද්‍යුත් මුදල් හොමාරු ක්‍රමය අවභාවිත කරලා CID මුදල් කාරක සභාවට දන්වයි කියලා වාර්තා කරලා තියෙනවා. බලමු මේ මොකක් ගැනද කියන්නේ කියලා. ලංකාදීපේ බාණ්ඩ ආනයන කිරීමේ මුවාවෙන් ආසන්න වශයෙන් රුපියල් කෝටි 21470කට වැඩි මුදලක් විද්‍යුත් බැංකු මුදල් හුවමාරු ක්‍රමය අවභාවිත කරමින් 2023 ජනවාරි සිට 26 මාර්තු දක්වා කාලයේදී රටින් පිටවටට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාර්යක සභාවේදී අනාවරණය කරලා තියෙනවා. හිතන්නකෝනේ රටේ මුදල්නේ මේ නේද? ඒ කියන්නේ අවභාවිත කරලා කියලා තමයි මෙතන සඳහන් කරලා
0: තියෙන්නේ.
1: ඒ වගේම මේ දෙවුන්දර පෙරහැර සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. පෙරහැරේ අවුල දුරදිග ගිහින් දැයි සැක, දෙවුන්දර දේවාලයේ ළඟ නිවෙසකට වෙඩි කියලාත් වාර්තා කරලා තියෙනවා. අපි දැක්කා CCTV දර්ශනත් ඒ විදිහට වාර්තා කරලා තියෙනවා. කෝටි 84ක් දැනටමත් ගෙවලා සැහැල්ලු දුම්රියට ජපන් සමාගම වන්දි එක්ක පොලියත් tillයි කියලා ඔන්න වාර්තා කරලා තියෙනවා. වන්දි එක්ක මේ පොලියත් tillනවලු නිපු. පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේදී ආණ්ඩු සමයේදී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියකට අදාළව ගිවිසුම් අහෝසි කිරීම හේතුවෙන් එම ව්‍යාපෘතිය බාර ජපාන සමාගම රුපියල් කෝටි 84කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇතැයි ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කියලා තියෙනවා. කෝටි 84ක් හොඳේ. අපිට මතක ඇති ඔය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආවා, ඊට පස්සේ ඒකට විරෝධතා ඇති වුණා. ඒක නිසා ඒක තාවකාලික අතරමඟ නතර කරනවා කියලා කිව්ව ඔය සිද්ධි තමයි ඔය වාර්තා කරලා තියෙන්නේ කොහොම හරි. ඒත් එක්කම ඉතින් කෝටි 84ක් දැනටමත් ගෙවලා කියලා තමයි ඊයේ දවසේදී වාර්තා කරලා තියෙන්නේ. වගේම ඊයේ දවසේදී මේ ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විදියට හිටපු මේ විශේෂම දැන් බිමල රත්නායක අමාත්‍යවරයා සඳහන් කළා නිපු කොහොමද මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම සහ වියදම කියලා. 2022-21 සිට 25 දක්වා කාලය තුළ කිව්ව. අපි ඒ තොරතුරු ටික ඉක්මනින්ම කියානේ. මේ මම දල වශයෙන් එකක් කියන්නම්. එතුමා කියපු විදිහට පාර්ලිමේන්තුවේදී එතුමාගේ ප්‍රකාශය මම උපුටා ගත්තේ 2021 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම බිලියන 46.41ක්.
0: බිලියන
1: 46.41ක්. එතුමන් කියපු විදිහට ආදායම බිලියන 2.7යි.
0: බිලියන 2.7.
1: දැන් 2.7 කමන්නේ කියන්නකෝ නේද? මේ ආදායම දැන් වියදම හිතාගන්න බෑනේ පු මෙච්චර උනේ කොහොමද කියලා.
0: ඒකනේ.
1: මම ආයෙත් පාරක් බැලුවා, 3-4 පාරක් බැලුවා. එයා මේ ඉංග්‍රීසි වලින් තමයි ඒක කතා කළේ. බිලියන්ද මිලියන්ද කියලා මම 3-4 පාරක් බැලුවා. මට ඇහෙන එකේ වරද්දක්ද මේ කියලා. හැබැයි නෑ. 2022 බිලියන 42යි දල වශයෙන් වියදම. ආදායම බිලියන 10යි. 2025 වසරට ආවොත් එහෙම බිලියන 47යි වියදම, ආදායම බිලියන 17යි. ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුව ඔවුන් සඳහන් කරන්න තියෙන ලාභ ලබන තැනක් නෙවෙයි මේක පොදු ප්‍රවාහනය. ඒ නිසා මේ ලාභ අරමුණු කරගෙන මේ ජනතාවට පීඩා දෙමින් මේක කරන්න බෑ. හැබැයි ඉතින් ප්‍රශ්න වෙලා තියෙන ඉතින් මේ වගේ කොතනද ගැටලුව තියෙන්නේ කියලා ඉතින් හොයාගන්න සිද්ධ වෙයි නේද? අපේම බදු මුදල් මේවට ඉතින් යොමු වෙන්නේ නේද?
0: බිලියන 40 ගණන් වියදම.
1: ඒක තමයි අපිට හිතන්න බෑ ඒ දේවල්. හිතන්න බැරුණාට එහෙම තමයි වෙලා තියෙනවා කියලා කිව්වේ ඉතින්.
0: මේ අපි දන්නේ නැහැ ඉතින් ඇතුළේ තියෙන කාර්මික තත්ත්වය මොනවාගේද, එහෙම නැත්නම් ඔය දේවල් වලට යන වියදම් මොනවාගේද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒවත් එක්ක මම හිතන්නේ ඉදිරියට දැම්ම නම් හරි නේද? කොච්චර වියදමක් යනවාද කියන එක.
1: අනිවාර්යයෙන්. මේ යාළුවන් කියන්නේ ඉතින් මේක දැන් දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කියන්නේ මේක ආදායම් වියදම් සම්බන්ධයෙන් ගණනය කිරීමක් කරන්න අමාරුයි කියලා. ඒක සාධාරණ හේතු තියනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපි දන්නවා යුනියන් මිතින් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා උතන. කතරගම 9 පෙරහැර අද කියලා සඳහන් කරලා තියෙනවා. ඩෙංගු මරණ 56 නගී, රෝගීහු 78125ක්. ඒ වගේම සරසවි සිසුවිය කසිප්පු එකල්ලයි කියලාත් වාර්තා කරලා තියෙනවා.
0: කසිප්පු
1: එකල්ලයි කියලා තමයි කියලා තියෙන්නේ.
0: බලන්න තියෙන්නේ.
1: මොකද්ද දන්නේ නැහැ හේතුව සම්බන්ධයෙන්.
0: විකුණලා නෙවෙයි නේද කසිප්පු එකල්ලයි කියලා තියෙන්නේ.
1: අපි මේ දේවල් ලොකුවට අවධානය යොමු නොකරමු ඉතින් නේද? ඒ වගේම වාර්තා කරලා තියෙනවා අඳුනගන්න බෑ හෙල්මට් කම්හලේ සිරුරු DNA පරීක්ෂණයකට ඉතාම අවාසනාවන්ත සිදුවීමක් සිදු වුණේ. ඉතින් ඒ පිළිබඳවත් වාර්තා කරලා තියෙනවා. අධිකරණ ඇමති විශ්වාස වංගේ හෙට විවාදයට අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාස වංගේ විපක්ෂ කතානායකවරයාට බාර දුන්නා. ඒ විදිහට තමයි වාර්තා කරලා තියෙන්නේ. චීනෙකුගෙන් කෝටි දෙකක් කොල්ල කෑමේ සිද්ධිය. හිටපු ඇමති පුතාට පැය 24ක රැඳවුම් නියෝග. අපි දැක්කා අය දවසේදී ඇමති පුත්‍රයා අරගෙන යනවා ඉතින් නේද? එහේ මෙහෙ අරගෙන ගියා. එහේ මෙහෙ කියන්නේ අධිකරණ මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අරගෙන ගියේ. එතනින් අපි යමු දිනමින පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තල කීපයක් වෙත අවධානය යොමු කරන්න.
0: දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදියට තියෙන්නේ රනිල්ගේ සමයේදී ඩොලර් මිලියන 715ක් රටින් පන්නලා රාජ්‍ය මුදල් කාරක සභාවේදී CDIG අසංක කරවිත හෙළි කරයි කියලා තමයි සඳහන් වෙන්නේ. සමාගම් 105ක නමින් සල්ලි යවුවත් කිසිදු භාණ්ඩයක් ගෙන්වා නැහැ කියලත් දිනමින පුවත්පත වාර්තා කරනවා තමයි. ඩුබායි සිටින පාතාලයේ දෙදෙනෙකුගේ සල්ලිත් ඒ අතර කියලා තියෙනවා.
1: එහෙම තමයි කියන්නේ දෙන්නේ. ඩොලර් මිලියන 715ක් හොඳේ මේ රටින් පන්නලා තියෙන ඩොලර්.
0: ඒ වගේම තමයි ශාන්ත බණ්ඩාරගේ පුතා පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කරයි කියලා සඳහන් වෙනවා. ක්‍රිප්ටෝ කරන්සි ජාවාරමටත් හවුල් කියලා තමයි දිනමෙන පුවත්පත වාර්තා කරන්නේ.
1: ඒ අතරතුරේ කියලා තිනවා විශේෂයෙන්ම මේ මුල් මාස 6ට අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි කියලාත් වාර්තා කරලා
0: තියෙනවා.
1: අද දවසේදී දිනමින පුවත්පත ඩොලර් 332,000ක් සාපරාදී සාවද්‍ය පරිහරණය හිටපු තානාපති ජාලියට වරින්තු කියලාත් වාර්තා කරලා
0: තියෙනවා.
1: මේවා දැක්කහම නිකන්
0: ඩොලර් ගණන් වලින්
1: ගාගන්න බෑනි පු නේද?
0: රුපියල් නෙමෙයි ඩොලර් ගණන් වලින් තියෙන්නේ දෙන්නේ.
1: ලක්ෂ 3ක් වත් නැති අපි දෙන්න නේද? මේවා කදන් අතාවේ.
0: වැඩන්නේ කියලා.
1: නිවාස අධිකාරියේ අක්‍රමිකතා විමර්ශනයට CID හා අල්ලස් කොමිසමට ලබා දීලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ නිවාස අධිකාරියත් අක්‍රමිකතා සම්බන්ධයෙන් ලොකුවට කතා කළා නේද දවස් වල නේද? කොහොම හරි විමර්ශන කරන්න CID ට වගේම අල්ලස් කොමිසමට බාර දීලා තියෙනවලු වැඩි. හොඳ සෙල්ලම් එළි වෙන ජාමයට බලා ගන්න පුළුවන්කමක් ලැබෙයි එහෙනම් නේද?
0: දැන් එළි වෙන ජාමයට විතර නෙමෙයි හැම වෙලාවකම දැන් හොඳ සෙල්ලම්
1: එළියට. ඉර බහින වෙලාවටත් එනවා සෙල්ලම් එළියට.
0: හැම වෙලාවකම රටේ මුදල් කොහොමද හරියට ලස්සනට පාවිච්චි කරලා තියෙන්නේ කියන කාරණාව එළියට එනවා
1: ඒක. ඔව්. කොල්ලු පිටියේ සුපිරි සාප්පු සංකීර්ණයක රහස් ගබඩාවක කෝටි 10ක හොර ජංගම දුරකතන බදු නොගෙවා ගුවන්තුරුපලෙන් පන්නලා කියලා තමයි කියලා
0: තියෙන්නේ.
1: ඒ දවස්ෙදී අපි දැක්ක රූපරාමු සහිතව වාර්තා කරලා තියෙන ඒ සිදුවීම්. ඉතින් දුරකතන විශාල ප්‍රමාණයක් නේද?
0: ඔව්. නවීන දුරකතනක් තියෙනවා කියලා තමයි අතන සඳහන් වෙන්නේ. මම හිතන්නේ නවීන දුරකතන 300කට වඩා වැඩියෙන් තිබ්බ කියලා තමයි සඳහන් වෙලා තිබ්බේ.
1: එහෙම ඇති ඉතින් කෝටි 10ක් වෙන්නේ ඉතින් නේද? ඔය විදිහට තමයි ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා
0: තියෙන්නේ.
1: තවත් කරුණු කීපයක් තියෙනවා. ඉතින් ඊටාම වැදගත් ඒවා නෙමෙයි. ඉතින් ඒක නිසා අපි කාලය ඒවට විඩංගු නොකර ඉමු නේද? ඔය දින තමයි අද දිනමින සහ ලංකාදීප ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරන්නේ.
0: එහෙනම් ඉතින් අපි ඒකත් එක්කම යන ලෑස්තියකට විරාමයකට. විරාමෙන් පස්සෙ නැවතත් කතාවට යමු. වෙලාව මතක් කරන්නම්. වෙලාව 2:07.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සබත්

0: අලුත් රහස්.
1: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
2: කලර්ස් ගන්න පිළිකෑම.
3: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
0: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ 10ට. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

ඔද හතයි වෙනඩි පනස් දෙකයි දැන් වෙලාව වෙලාවත් හරි මික්මටම යන නිසාවාට හොඳම දේවල්ටි කියන්න ඕන මොකදේව මගාරන්න බෑ මේ මතයි කියන්න ලෑස්ති වෙන්නේ උසස් පෙල නිවා කරල උසස් පෙල සමත්

0: ඔයාගේ උසස් අධ්‍යාපනය හදාරන්න ඔයා බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට හොඳම චාන්සයක් ඇවිත් තියෙන්නේ මේ අවස්ථාව නම් මග අරගන්න එපා. මොකද මේ 28-29 කියන දවස් දෙකේ සම්මුඛ පරීක්ෂණ තියෙනවා. මොකටද සම්මුඛ පරීක්ෂණ තියෙන්නේ? චයින ලංකා එඩ්යුකේෂන් වෙතින් ඔයාව යවනවා චීනයට. චීනයට යවන්න කලින් ඔයාට සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා මේ 28-29. මොකද ශිෂ්‍යත්ව 100ක් මේ වෙද්දී චීනෙන් අපිට දීලා තියෙන්නේ. කෝටි ගාණක් අපි වෙනුවෙන් ඔන්න අතහැරලා තියෙන්නේ චාමර ශිෂ්‍යත්ව දීලාම. ඉතින් ඒ නිසා මේ ශිෂ්‍යත්වයක් ඔයාට හිමි කරගන්න පුළුවන්කම තියෙනවා. බයොලොජිකල් ඉංජිනියරින්, එතකොට ෆුඩ් සයන්ස් ඉංජිනියරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව සීයකෝන ශ්‍රී ලංකා එඩ්යුකේෂන් වෙත දීලා තියෙන්නේ අපේ සිසුන්ට බෙදලා දෙන්න කියලා. ඉතින් සමහර විට මේ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙන ඔයාට පූර්ණ ශිෂ්‍යත්වයක් හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර්ධ ශිෂ්‍යත්වයක් හම්බ වෙන්න පුළුවන්කම තියෙනවා.
1: අනිවාර්යයෙන්. ඉතින් උත්සාහ කරන්න නේද? අනිවාර්යයෙන්ම ඉතින් ලොකු දේවල් කරන්න නැහැ. මේ සියලුම ආකාරයේ කරෙන්න ඕනේ කොහොමද මේ සියල්ලක්ම ඉතින් චයින ලංකා එඩ්යුකේෂන් ගාට අකුරටම කියලා දෙන්න.
0: අනිවාර්යයෙන්.
1: ඒ නිසා මේ වසර 25ක විශ්වාසයක් දෙන නිසා බය වෙන්න දෙන්න. චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට තමයි ඔයාලට යන්න අවස්ථාව හදලා දෙන්නේ. දැන් ලංකාවේ ඔයාලට සමහරට උසස් පෙළ කිරීමෙන් අනතුරුව සමහරට ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඔයා තේරෙන්න නැතුව ඇති. එතකොට ඔයා තව විකල්ප බලන මැති. එතකොට තවත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ලංකාවේ ඇතුළත් වෙන්න කිව්වොත් විශාල මුදලක් ඔයාට වියදම් කරන්න වෙනවා ඒ
0: වෙනුවෙන්.
1: හැබැයි ඉතින් දියුණු රටකට ගිහිල්ලා ඔයාට තවත් හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. චයින ලංකා එඩ්යුකේෂන් එක මොකද දැන් අපි ගොඩක් කැමතිනේ නේද විදේශ රටකට ගිහිල්ලා ඉගෙන ගන්න. සමහර අය ගොඩක් කැමති. ඉතින් ඒ අවස්ථාවට හොඳ අත්වලක් තමයි මේ සපයන්. අනිවාර්යෙන් ඩොක්ටර් භාග්‍යට කතා කරන්න. කතා කරලා දැන් දින කීපය තව තියෙන්නේ. 28-29 කියන දවස් දෙකේ තමයි මේ සම්මුඛ පරීක්ෂණ
0: තියෙන්නේ.
1: අනිවාර්යෙන් කතා කරලා වැඩි විස්තර දැනගෙන යන්න ඔබ.
0: 077.290.290ට තමයි කතා කරන්න ඕනේ. 077.290.290ට ඩොක්ටර් භාග්‍ය ඔයාලට හරියටම පැහැදිලි කරයි මොකක්ද මෙතන වෙන්නේ, කොහොමද ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ හැමදේම හරියම පිළිවෙලට කියනවා. ඉතින් ඔයා මේ වෙදි ඒවල ඉවර කරලා ඒවල සමත් වෙච්ච කෙනෙක් නම් ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා මේ අවස්ථාවත් එක්ක සම්බන්ධ වෙන්න. විශේෂම දේ වෙන්නේ චීනට ගිහිල්ලා ඉගෙන ගන්න. ඉතින් ඔබට පොතේ දැනුම විතරක් නෙමෙයි දෙන්නේ, ප්‍රායෝගික දැනුම 100,000ක් විතර ඔබට දෙනවා. අර නිකන් මේ හිතන්නකො වෛද්‍ය උපාධි සමහර අයට සමහර තැන් වලින් දෙනවනේ වගේ. ඉස්සර අපිට මෙහෙම ආරංචි තුනානේ නේද? අර පහුගිය කාලේ එහෙම තැන් ටික
1: සමහර තැන් තිබුණානේ.
0: සමහර තැන් තිබ්බානේ එහෙම. එහෙම නැතුව හොඳම විදියට, ඒ කියන්නේ ඔයාට පරිගණක තාක්ෂණය ඉඳන් හැමදේම ඔයා වෙනුවෙන් ලබා දෙනවා. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. කෙමිකල් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, එතකොට කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ඒ වගේම ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, මේ වගේ තවත් බොහෝ උපාධි ඔයාට හදාරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් දැම්ම කතා කරන්න චයින ලංකා එඩ්යුකේෂන් එකේ ඩොක්ටර් භාග්‍යට. එහෙම නැත්නම් ඔයාට පුළුවන්කම තියෙනවා චයින ලංකා එඩ්යුකේෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර රෝහලේ බී ගේට් 2 අසල. ඉතින් එතනට ගියාම පස්සේ ඔයාට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් ජීවිතේ ගොඩ දාගන්න, හීනවට බලාපොරොත්තුවට පණ දෙන්න. ඉතින් ඔන්න චයින ලංකා එඩ්යුකේෂන් එක ඉන්න. ඒ වගේම ඉතින් ඒත් එක්කම මතක් කරන්න ඕනි ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයි ගැන.
0: ඔව්.
1: අය කතා දෙකක් නැහැ. ඉතින් කෝටි ගාණක දිනුම අවස්ථා තියෙන. එතකොට ඉතින් ඔයාලට පුළුවන් ඔයාගෙම කියන ව්‍යාපාරයක් පටන් ගන්න, ඔයාගෙම කියන බිස්නස් එකක් කරගෙන යන්න, ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්, ජීවිතේ හීන දිනා ගන්න. තවත් හිත හිත කල්පනා කර කර ඇඳට වෙලා ඉඳලා හරියන්නේ
0: නැහැ.
1: අනිවාර්යෙන් ඔයා ඒකට උනන්දු වෙන්න ඕනි ගිහිල්ලා ගන්න ටිකට් එකක්. එකක් නෙවෙයි 3-4ක් ගන්නකොට.
0: ඔව්. ඒකට හොඳම උදාහරණ තමයි මේ හරියටම මැයි මාසේ 29 වෙනිදා කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් දෙන්න පුළුවන්කම ලැබුණා කන්ද උඩරටට. ඉතින් සමහරට ඊළඟ සුපිරි කෝටිපතියා වෙන්නේ ඔයා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අවස්ථාව ඔබ ගරගන්න එපා. අනික සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවක් තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට හිමි කරගන්න පුළුවන්කම තියෙනවා සුපුරුදු ත්‍යාගි වලට අමතරව. ඒක නත් මතක් කරන්න ඕනේ. එහෙනම් අපි ඔක්කොම මතක් කරලා සින්දුවකට යමු නේද?
1: යමු යමු. සින්දුවකින් අනතුරු අපි අලුත් පැය දිනවත හම්බෙමු.
0: අලුත් පැය අපිට ඇවිදින්න යන්න තියෙනවා. දෙකට වහගෙන ඉන්නවා.

0: අලුත්පයක් වලවපුත යටයි විනාඩි දෙකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි අටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බිඳීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එල්වී තන නිතහනය ලොතරයිෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිතහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළෙන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පල.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: උදෑසනයි විනාඩි 10යි දැන් බලව අපේ දෙවෙනි පැයර තමයි යවෙත් තියෙන්නේ. මතක් කරන්න හදන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය කියලා. අපිට හීන තියෙනවා, ඒ හීනවලට කෝටි ගානක මුදල් අපිට තෑගි විදියට දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය විතරමයි. නෑදෑයවත් කරන්නේ ඒ වගේ වැඩ.
1: අනිවාර්යයෙන්. ඒ වගේම තමයි ඉතින් මෙල්වා RB 500 ගැනත් මතක් කරන්න ඕනි. ශක්තිමත් බැඳීමකට මෙල්වා ඉතින් අපිත් එක්ක ඉන්නවා මේ ගමන යන්න. මේ පැයත් ඉන්නවා.
0: එහෙනම් ඉතින් අපි ඇවිදින්න යමු නේද උදේ පාන්දරම?
1: අපි යමු. දැන් කොහෙද පාන්දර? ඇයි 8:10යි.
0: ඒවලදී සමහරුන්ට පාන්දරනේ ජාම රෑ.
1: නිදිරි උදෑසන කියපුවා අපි නේද?
0: ඇස් දෙක පියාගෙන තාම වැරට යන කට්ටියට තාම පාන්දර ජාම. එහෙනම් අපි යමු ඇවිදින්න. යමු යමු එහෙනම් ඉක්මනට යමු ඇවිදින්න.
1: අද කොළඹ ඉඳන් අපිට නම් මහා ලොකු දුරකට නෙවෙයි අපි මේ යන්න හදන්නේ. ලංකාවේ ගොඩාක් තැන්වල තියෙන පූජනීය ස්ථාන පිළිබඳව සහ මේ විශ්මිත නිර්මාණ ගැන අපි දෙන්න කියවනවනේ ඉතින් නේද?
0: ඔව්.
1: ඒවා ඉතින් සමහරව අහනවා දන්නේ නැහැ. හැබැයි අපි කියනවා. අපි කියන එක කියනවා. දැන් අද ට්‍රැවල් විත් සුප්‍රීම අපි යන්නේ ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් වන ගමනකට වෙනද වගේම. අපි යන්නේ අද එගොඩ කැලණිය විහාරයට. එගොඩ කැලණිය විහාරය කියලා පොදුවේ අහලා ඇති. හැබැයි ඉතින් එගොඩ කැලණිය විහාරය හඳුන්වන්නේ කිත්සිරි මෙවන් කැලණි විහාරය කියලා. දැන් එගොඩ කැලණි විහාරය අයිති වෙන්නේ ගඟෙන් එගොඩ. ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයට. කැලණිය රජමා විහාරය තියෙන්නේ මේගොඩ. ඒ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට. හැබැයි මේ දෙකේම අයිතිය තියෙන්නේ කැලණිය රජමහා විහාරයට. දැන් දෙකක තිබුණාට. ගඟේ එගොඩ මේගොඩනේ තියෙන්නේ නේද? කලින් මේකට තිබුණේ මේ තොටුපළක් නෙ තිබුණේ. ඒ කියන්නේ පාරුවකින් තමයි ගිහිල්ලා තියෙන්නේ. අපි දන්න කාලේ තමයි ඉතින් වර්තමානයේ පාලමක් ඉදි කරලා තියෙන්නේ. ඊට ඒ කාලේ තියෙන තොටුපළක් තමයි තිබිලා තියෙන්නේ. හරි ලස්සන සොඳුරු තැන් උතන තියෙනවා. සහ හරි ආදරණීය තැන් වැඩිහිටියන් පවා දන්නවා ඔය තොටුපළ ළඟ ඉති. කොහොම හරි මේ කැලණිය විහාරය සම්බන්ධයෙන් කියද්දි බුදුන් වහන්සේගේ බුද්ධත්වයේ 8 වර්ෂයේ තෙවන ලංකාගමනයේ සිද්ධ වුණානේ. සිද්ධ වෙලා කැලණිය මණියක්කිත රජතුමාට ධර්මයේ දේශනා කරන්න ආව කියන ඒ වැඩම කළා කියන කතාව අපි දන්නවා. ඉන් පසුව මේ ධර්ම දේශනා කිරීමෙන් අනතුරුව බුදුන් වහන්සේ කැලණි ගඟෙන් දිය ස්නානය කරලා තියෙනවානේ. සහ බැඹිනි මහරහතන් වහන්සේලා සමග ධර්ම දේශනා කොට කැලණි ගඟෙන් ස්නානය කළ බව අපි අහලා තියෙනවා. ස්නානය කරන වෙලාවේදී පරිහරණය කළ නානකඩය ජලසාටිකාව නිදන් කොට තමයි ඔය මේ ඉගොඩ කැලණිය විහාරස්ථානයේ තියෙන චෛත්‍යරාජනන් වහන්සේ කරවලා
0: තියෙන්නේ.
1: මේකට තමයි මේ නානකඩයට තමයි අපි ජලසාටිකාව කියලා හඳුන්වන්නේ. ඉතින් මේ ජලසාටිකාව තැන්පත් කොට තමයි පූජනීය එගොඩ කැලණියේ චෛත්‍යරාජනන් වහන්සේ නිර්මාණය කරලා තියෙන මහා විශාල චෛත්‍යයක් නෙවෙයි. අද ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් අද නම් නවීකරණයට ලක් කරලා තියෙන්නේ. ඉතින් මේ චෛත්‍යරාජනන් වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ මේ නානකඩේ තැන්පත් කරලා. එතකොට කැලණි රජ මහා විහාරයේ චෛත්‍යය ඉතින් අපි දන්නවනේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කිරීම සඳහා භාවිතා කළ මැණික් පුටුව තැන්පත් කරලා තමයි කැලණි රජ මහා විහාරස්ථානයේ මේ විශාල චෛත්‍ය රජන වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මේ මෙතන මේ අනුරාධපුරයේ රජකම් කළ කිත්සිරි මෙවන් රජුගේ නිර්මාණයක් විදිහටත් මේ විහාරස්ථානේ හඳුන්වනවා සමහර අය. ඒ නිසා තමයි මේ කිත්සිරි මෙවන් නම මෙතෙන්ට එන්නේ නැත්තේ කියලාත් කියනවා. පසු කාලීනව ඔය කෝටේ රාජධානිය පාලනය කළ බොහෝ රජවරුන්ගේ වන්දනාමානයට සහ ඔවුන්ගේ අනුග්‍රහශීලී දායකත්වයත් මේ කැලණිය රජමහා විහාරස්ථානයට මේ ගොඩ කැලණිය රජමහා විහාරස්ථානයට ලබ දීලා
0: තියෙනවා.
1: දැන් මේක මේ කිත්සිරි මෙවන් රජ දවස හා සම්බන්ධ සෙල්ලිපියකුත් මෙතන තිබිලා හමු වෙලා තියෙනවා. මේ තුලදී සෙල්ලිපිය සඳහන් වෙලා තියෙනවා ඔය කුඹුරු වැව් ඒ වගේම අමුණු ඉඩම් කරවා මේ විහාරස්ථානය වෙනුවෙන් පූජා කළ බව තමයි සෙල්ලිපිය සඳහන් වෙන්නේ. දැන් අර මම කියපු මේ බුදුන් වහන්සේගේ නානකඩේ හෙවත් ජලසාටිකාව නිදන් කොට තැන්පත් කිරීම සම්බන්ධයෙන් තවත් වාර්තාවක් එහෙම නැත්නම් ඒ සනාථ කරගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. කැලණිය විභීෂණ දේවාලයේ තිබිලා හමුණු 10 සියවසරය තැන් ලිපියක තියෙන මේ පූර්ව ලිපියක තියෙන පාඨ කීපයකින්. ඒ තුලදී මේ මහාචාර්ය සෙන්රත් පර්ණවිතාණන් කියනවා මෙතන මේ උදකස්සා කියන වචනයක් තිබුණලු. උදකස්සා කියන වචනයක් මේ උදකස්සා කියන වචනය තුල තියෙන්නේ බුදුන් වහන්සේ ස්නානය කිරීම සඳහා භාවිතා කළ නානකඩේ සම්බන්ධයෙන් තමයි මේ සඳහන් කරලා තියෙන්නේ කියලා තමයි කියන්නේ. ඒ අනුව මෙය සනාථ කරගන්න පුළුවන් කියලා පසු කාලීනව පුරාවිද්‍යාත්මක තොරතුරු අනාවරණය කරගද්දිත් හොයාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. කොහොම හරි දැන් මේ විදිහට විහාරස්ථානය 16 සියවසේදී පෘතුගීසි ආක්‍රමණ නිසා ලංකාවේ ජයවර්ධනපුර කෝට්ටේ රාජධානිය සහ මුලින්ම විනාශ කරනවා නෙපු. විහෙර විහාර බිඳිනවා, ඒ වගේම ඒවා විනාශ කරලා දාන්න පෘතුගීසීන් කටයුතු කරනවා. ඔය 16 වෙනි සියවසේදී මේ විහාරස්ථාන දෙකටත් ඒ ඉරණම මතුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් කරන්නේ. පසු කාලීනව කීර්තිශ්‍රී රාජසිංහ රජ දවස වැලිවිට සරණන් කර මහහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය පරපුරේ නැවත මේ විහාරස්ථානයට ඇවිල්ලා ඒ පරපුර මතින් මේ විහාරස්ථානය ගොඩනගන්න කටයුතු කළා කියලා සඳහන් කරනවා. ඉතින් අදත් ගියතුවාට බලා ගන්න පුළුවන් පැරණි දේවල් අතරේ විහාරස්ථානයේ සහ විහාරස්ථානයේ චෛත්‍ය රාජනන් වහන්සේ එහෙම නැත්නම් දාගැබ සහ විහාර මන්දිරයේ තියෙනවා. විහාර මන්දිරෙත් ඔය උඩරට සම්ප්‍රදායටයත් ගෘහ නිර්මාණ තමයි තියෙන්නේ. කියන්නේ ඒ වගේම පිළිම වහන්සේලාත් නුවර යුගයට අයත් කියලා තමයි කියන්නේ. ඒ වගේම සිරිපතුලක් තියෙනවා. සිරිපතුලත් වන්දනාමානයට පාත්‍ර වෙනවා අදත් බොහෝ දෙනාගේ. ඉතින් මේ විදිහේ මහා පුදුමාකාර විදිහේ වටිනාකම් ගොඩක් තියෙනවා. අපි කැලණිය රජමහා විහාරස්ථානෙට විතරක් ගිහිල්ලා එනවනේ ගොඩ දෙනෙක් නේද? සමහර අය දුර අය නම් දන්නේ නැතුව ඇති. ඒ නිසා අනිවාර්යෙන් ඔයා කැලණිය වන්දනාමාන කරන්න ආවොත් එහෙම අනිවාර්යෙන් ඉගොඩ කැලණිය විහාරස්ථානෙටත් ගිහිල්ලා එන්න අමතක කරන්න එපා. උපන් දාසිට කරපු පව් නැත වරක් වැන්දුත් කැලණිය කියලානේ කියලා තියෙන නේද? දැන් මේක අවසන් කරන්නම් මං තොටගමේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශයේ හරි අපූරු කවියකුත් තියෙනවා. ඒ කවියත් කියලාම අපි වැඩේ මෙතනින් ඉවර කරමු. මෙතන මේ සැළලිහිණියට කියනවා තොටගල ශ්‍රී රාහුල හිමියන් තොටගමේ ශ්‍රී රාහුල හිමියන් ගිහිල්ලා මේ විහාරස්ථානයේත් වන්දනාමාන කරලා එන්න කියලා. මේක තියෙන්නේ පත් ගණපුල් මල් දොඹ තුරෙක පිය කරු සිත පිනවා ඉඳ සැළලිහිණියන් අතුරු ගත සරතැස හැර විද සුවඳ මද මරු කිත්සිරිමේ වෙහෙරට වදුව පස්වරු. හන්දෑ වරුවේ ගිහිල්ලා කිත්සිරිමේ වන් වෙහෙර වන්දනාමාන කරන්න කියලා තමයි සැළලිහිණියාට තොටගමේ ශ්‍රී රාහුල හිමියන් කියන්නේ.
0: එහෙනම් ඉතින් අපේ කතාවත් එක්කම සින්දුවකට යන්න ලෑස්ති. තවත් දවසක, يعني හෙට දවසේදී අපි තවත් ලස්සනම තැනකට ඔයාව එක්ක යන්න ලෑස්ති. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගෙන ඉන්න.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට
1: ඔබට හැකිනම් දුවගෙන යන්න. එහෙම නැත්නම් ඇවිදගෙන යන්න. එහෙමත් නැත්නම් දන ගහගෙන යන්න. වැදගත් වෙන්නේ නිවැරදි දිශාවට ගමන් කිරීම පමණයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තෑගි පැඩි
2: වෙලා. අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
4: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්ජාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012.
7: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ.
1: ඒ මොකද මේ කෑ ගහන්නේ?
7: ඉවරයි අද.
1: කවද දැක්කේ හීනේ?
8: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන.
1: ඕවද බබලවක හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
9: සින්දු කෆේ විත් නිමේෂා.
10: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
1: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
11: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112 510 510.
0: අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: උදෑසනයි විනාඩි 27යි දැන් වෙලාව. චාමර අපිටම කියලා බිස්නස් එක පටන් ගත්තත් එහෙම අපිට තියෙන වාසි මොනාද කියලා හොත් එහෙම ඔයා මොනාද කියන්නේ?
1: අපිට ඕනේ නෑනල කඩින් අරන් කන්න
0: පුළුවන්. ඇයි තව දෙයක් තියෙනවා. අපිට ඕන ඕනලා නිවාඩු ගන්න පුළුවන්.
1: ඔව්.
0: එහෙම තමයි සමහර අය හිතන් ඉන්නේ මටම කියලා බිස්නස් එකක් පටන් ගත්තොත් එහෙම ඒ වගේ දේවල් කරන්න පුළුවන්.
1: මට සමහර දරුවෝ හිතාන ඉන්නේ අම්මයි තාත්තයි කඩයක් දාන්නේ ගෙදරට තමයි කියලා.
0: ගෙදරට ඕන කරන දේවල් ටික
1: කන්න. හොඳම දේවල් තමයි කන්නේ.
0: හොඳම දේවල් ටික. අයි අතනින්
1: ගන්න. ගණන් වැඩිම දේවල්.
0: ඔව්. අතනින් අරගන්න මෙතනින් ගන්නවා. ඒක නිසා තමයි සමහර ලාට ව්‍යාපාර වලට පාඩු සිද්ධ වෙන්නම චාමර.
1: ඒකනේ දැන් අද විවෘත කරන කඩේ තව සතියකින් ඉවරයි.
0: දැන් හිතන්නකෝ අපි විතරයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් බිස්නස් එකක් කරගෙන යන්නේ කියලා. දැන් අපි යටතේ සමහර කට දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නව වෙන්න පුළුවන් කියමු. තාම අපි බිස්නස් එක පොඩි. හැබැයි ඉතින් එතකොට දැන් අපි එතන දැන් බිස්නස් එකක් කරගෙන නැද්ද චාමර? ওই ව්‍යාපාර ගැන හරි දැනුමක් තියෙන්න ඕනනේ. ඒ කලමනාකරණය කරගන්න එපැයිනේ. එතකොට සමහර කට ගිනුම් මාංශය බාන්නත් අපිම වෙන්න පුළුවන්. එතකොට එතන වෙන අර ප්‍රොඩක්ෂන් ලෙවල් ටික බාන්නත් අපිම වෙන්න පුළුවන්. හැබැයි අපිට හිතේ හිතන
1: මොන ගිනුම් මාංශද හිතේ හිතන ගාන අරයි යනවනේ.
0: හිතන හිතන දේවල් කරන්න ගියා පස්සේ ප්‍රශ්න. අන්න ඒකයි කියන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න කලින් ඒ ගැන දැනුමක් තියෙන්න ඕනි කියලා.
1: ප්‍රධානම දේ තමයි මූල්‍යමය විනය කියන එකක් තියෙන්න ඕනි මිනිසුන්ට නේද?
0: ඔව්.
1: බිස්නස් එකක් කරනවා කියලා කියන්නේ තමන්ට ඕනි ඕනි දේවල් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒකට තියෙන්න බෑ නේද ක්‍රමවේදයක්.
0: ඒකනේ. අන්න ඒකයි කියන්නේ ඒකට හොඳම තැනකින් අධ්‍යාපනයක් ගත්තොත් එහෙම ඒ කියන්නේ අපිට බිස්නස් එක කරගෙන යන්නේ කොහොමද? මේක මැනේජ්මන්ට් එක මේ කරගන්නේ කොහොමද? එතකොට මාකටින් ගැන එහෙම හොඳ දැනුමක් ගන්න කොහොමද? ඔන්න ඔය දේවල් ගැන ඔයා දැනගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාට කිසි ගැටලුවක් නෑ. වැඩේ හරි පහසුවෙන් කරගන්න පුළුවන්. සමහර විට එතකොට වාටදී නිවාඩුත් ගන්න පුළුවන්. මොකද ඔයා දන්නෝ තැනේ හැටියට මේ ඇනේ ගහන. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ. අපි අර පොඩි හරි දෙයක් ඉගෙනගෙන තියනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම එතන 100,000ක් අපිට ප්‍රතිඵල ගන්න පුළුවන් කියන එක. සමහර විට ඔයා බිස්නස් එක කරගෙන යන දන්නවා ඇති. හැබැයි ඔයා එතනට ඉගෙනගත්තු කට්ටියව දානව නම් ඔන්න එතනත් පොඩි මේකක් තියෙනවා චාමර. මොකද අපි දන්නවන්නේ සිස්ටම් එක මොකක්ද කියන එක. ඒතර මෙයාව මෙතනට අදාළ වෙනවා. ගිනුම් කරන පිළිබඳ ඉගෙනගත්තු කෙනෙක් ගිනුම් මාංශය අපිට දාන්න පුළුවන්කම තියෙනවා. මානව සම්පත් කළමනාකරණය ගැන දැනගෙන ඉන්න කෙනෙක් අපිට HR ක පැත්තට දාන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය දේවල් ගැන අපිට තව බොහෝයක් තියෙනවානේ. අපි අන්නේ දේවල් ගැන හොයනවා නම් ඔයා උපාධියක් කරවන්න සමහරක් විට ඔයාගේ බිස්නස් එක බාර දෙන්න ඔයාගේ පුතා ඉන්නවා වෙන්න පුළුවන් දුව ඉන්නවා වෙන්න පුළුවන් ඒගොල්ලන්ට ඔය ගැන හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ වෙන්න පුළුවන්. අන්න එහෙනම් යවන්න චයින ලංකා එඩියුකේෂන් එකට.
1: ඔව් චයින ලංකා එඩියුකේෂන් එකට යවන්න කියන්නේ චීනයට තමයි ඔය එයාගේ දරුවා
0: යවන්නේ.
1: චයින ලංකා එඩියුකේෂන් එක හරහා තමයි මේ වැඩේ සිද්ධ
0: වෙන්නේ.
1: රාජ්‍ය විශ්වවිද්‍යාලයක චීනයේ ඔබට අධ්‍යාපනය ලබන්න ඔබේ දරුවාට ඒ වගේම ඔබට අවස්ථාව ලබා දීලා තියෙනවා. දැන් පූර්ණ කාලීන ඒ වගේම අර්ධකාලීන ශිෂ්‍යත්ව රසක් තියෙනවා. ඒක නිසා මේ පාඨමාලාවන් රසක් තියෙනවා, උපාධි අවස්ථා රසක් තියෙනවා, පාඨමාලාවන් ඩිප්ලෝමා විදිහට තියෙනවා. ඉතින් පූර්ණ කාලීන අර්ධකාලීන ශිෂ්‍යත්වයන් සමග පාඨමාලා රසක් ඔබට චීනයට ගිහිල්ලා ඉගෙන ගන්න අවස්ථාව දැන් චයින ලංකා එඩියුකේෂන් එක හදලා දීලා
0: තියෙනවා. ඉතින් මේ අවස්ථාව මගේ අරගන්න එපා. මොකද 28 29 කියන දවස් දෙකේ සම්මුඛ පරීක්ෂණ තියෙනවා. ශිෂ්‍යත 100ක් හම්බ වෙච්ච නිසාම ඉතින් බයොලොජිකල් ඉංජිනියරින්, එතකොට ෆුඩ් සයන්ස් ඉංජිනියරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රසකට ශිෂ්‍යත 100ක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව නම් මගේ අරගන්න එපා. අපරාධෙහි වුණොත් එහෙම. මොකද ශිෂ්‍යත්වෙත් එක්ක චීනයට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් කියලා කියන ජාමර අපිට ලොකු ගාණක් ඉතුරු වෙනවා කියන එක. අනික විශ්වවිද්‍යාල ඇතුළේම අපිට නේවා පහසුකම් තියෙනවා. ඒ හැමදේම අතර දීලා තියෙන්නේ. අසනීපයක් වුණත් බය වෙන්න කිසිම දෙයක් නෑ. හරියටම අදාළ කරන දේවල් හරියාකාරයෙන් ඔබට හම්බ වෙනවා. අධ්‍යාපනය හොඳම ආකාරයෙන් ඔබට හම්බ වෙනවා. ඉතින් මේ වගේ දේවල් චයින ලංකා එඩියුකේෂන් එක තියෙන විශ්වාසය නිසාම තමයි චාමර අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය අනිවාර්යයෙන්ම ඩොක්ටර් බාගේට කෝල් එකක් දෙන්න. ඩොක්ටර් බාගේ හැම විස්තරයක්ම ඔයාලට කියලා දෙයි. 077.290.290 කතා කරන්න. 077.290.290 කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. සමහර අධ්‍යාපන ආයතන වලින් චාමර මේ පිටරට ආවට පස්සේ ඔන්න මාස 6කට විතර වීසා දෙනවා. ඊට පස්සේ ඉඳන් වීසා ටිකට මොකක්ද උන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. එහෙම එහෙම තැන් තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න නැතුව චයින ලංකා এডুকেෂන් එක එකතු වෙනා හරියටම කොහොමද වීසා කන්ටිනියු වෙන්නේ? අපි කොහොමද හරියට ස්ටුඩන්ට් වීසා වලට යන්නේ? ඔය කියන හැම විස්තරයක්ම හරියාකාරයෙන් මුදල් කොහොමද ඔබ වියදම් කරන්න ඕනේ හැමදේම කිසිම මේ කියන අපහැදිලිකම් නැහැ. හැම තැනකම පැහැදිලි. ඒ හැමදේම ඔයාලා චයින ලංකා এডুকেෂන් එකෙන් ડોක්ටර් භාග්‍යගෙන් දැනගන්න පුළුවන්කම තියෙනවා.
1: දැන් මේ ඇමරිකාව සහ සෞදි අතර ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කරලා තිනවා. ඇමරිකාවේ නම ඇහෙන කොටත් දැන් නම් බයයි නේද?
0: ඒක නෑනේ.
1: ඔව්. ඔව් කියන්න බා ප්‍රසිද්ධ මාධ්‍ය වල හොඳේ.
0: එපා වෙලා ගියල කියන්නේ වෙන මොකටවත් නෙමෙයි නවත්තන්නේ නෑනේ මේ ගොල්ලෝ යුද්ධේ.
1: කොහොම හරි මේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ සෞදි අරාබිය අතර මේ න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම ඊටාම තීරණාත්මක සහ ඓතිහාසික ගිවිසුමක් කියලා කියනවා. මේක ප්‍රධානම හේතුව විදිහට කියන්නේ මේ සාමකාමී එකක් තියෙනවා. සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක් ලෙස මේ නම් කරන්න පුළුවන්.
0: සාමකාමී
1: දැන් මෙන්න මෙහෙමත් කියනවා, සෞදි න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට විශාල ප්‍රවේශයක් හිමිවුණු ඇති බව අමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. දැන් න්‍යෂ්ටික වැඩසටහනක් ආරම්භ කරන්නේ ලෝකයේ ලෝක යුද්ධවලටම නෙවෙයි නේද? බලශක්තිය සභා සම්බන්ධයෙන්ුත් ඒක වැදගත්. මේ ගිවිසුම මගින් සෞදි අරාබියාට අරාබියාවට ඉදිරියේදී යුරේනියම් ඉන්ධන ලෙස මෙන්ම න්‍යෂ්ටික බෝම්බ නිපදවීම සඳහාද භාවිතා කළ හැකි බව මෙතන පෙන්ලා දීලා තියෙනවා. අර සාමකාමී කියන කොටස තමයි ඉන්ධන ලෙස කියන කොටසට තමයි සාමකාමී කියලා කියන්නේ.
0: නේද?
1: දැන් මේ ගිවිසුම සාමකාමීව දිවිපාර්ශික ආරක්ෂක ගිවිසුමක් ලෙසද අසන්තපාති වෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. සමගාමී
0: සාමකාමී කියලා එක දිගටම කියනවා නේද?
1: සමගාමීව කියලා මෙතන නම් තියෙන්නේ, උඩ තියෙන සමගාමීව කියලා. කොහොම හරි මේ දැන් එයාලට ඉවසලා ඇති වෙලා තියෙන ඉතින් නේද? විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් කොහෙවත් නැති මේ පරිප්පුවක් තමයි ගන්න නේද අපි වචනෙන් කියනවා.
0: අමරිකාවට දෙන්න ඕන දඬුවම් ටික ඔක්කොම මේ මැද
1: පෙරදිග.
0: ඒව අසාධාරණයි මොකද?
1: ඒක හේතු තියෙන මොකද? ඒ ප්‍රහාර එල්ල කරන්නේ ඇමරිකානු
0: මේ
1: බේස් වලට තමයි. හැබැයි සමහර ඒවා නම් තියෙනවා ඇමරිකාව ගෑවිලා නැති කැලිත් තියෙනවා ඉතින් නේද?
0: අර කුවේට් වලට එහෙම පොහොගේ දවස් ටික අපිට ඇහුණාට මෙච්ච ප්‍රශ්න ටික. ඉතින් එහෙම කරන්න එපා ඉරානේ. ඔයාලට ප්‍රශ්න තියෙන්නේ ඇමරිකාවත් එක්ක නෑ, ඇමරිකාවත් එක්ක බේර ගන්න මේ මැද පෙරදිග රටවල් ටික ගාවගෙන ඉන්නේ. අනේ මන්ද ඊට පස්සේ ඔයාලා මැද පෙරදිග රටවල් ගාව ගත්ත ගමන් අපිත්
1: අපි ඉන්නවනේ අපේ සමහර ඉතින් නේද යුද්ධ කරන්න නැතුව ඉතින් මේ මොලෙන් ගේම් ගහන අය ඉන්නවනේ, ප්ලෑන් කරන අය ඉන්නවනේ මොලෙන්.
0: ඉන්නේ නැද්ද මේ අවුරුදු ගානකේ දැන් තමයි එළියට එන්නේ ප්ලෑන්.
1: සමහර ඒවා සමහර ප්ලෑන් පේනවනේ දැන් අවුරුදු 20යි අවුරුදු 10යි අතුලේ.
0: ඒ ප්ලෑන් ටික අපිට හරියටම හොයාගන්න හම්බ වෙන්නේ කොහොමද කියලා මේ දැන් තමයි දැන් විමර්ශනය කරන්නේ.
1: තේරෙනකොට ඉතින් සමහර අය දැන් නිල් පාට බස් එකේම තමයි ඉන්නේ නේද? තමන්ගේ වාහනයටත් වැඩි ඒ යනවා ඒ බස් එකේ. ඉතින් මේ තවත් මතක් කරන්න දේවල් තියෙනවා අපිට ඉස්සරහට මතක් කරන්න.
0: ඔව් අපි ඊට කලින් කෙටි විරාමයකට යනවා.
1: වෙලාව මතක් කරන්න උදේ 8:34යි දැන්.

0: ප්‍රීම් රේඩියෝ ෆයිබර් ලේසර්, සීඑන්සී ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01112739188.
1: ඔය එන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නම් කොහොඳ වර්ගයේ?
3: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
4: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බා.
0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
5: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිලි නිරන්තරයෙන් වසා තබන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
6: ජීවිතේ වෙනසක් හොයන ඔබට
7: අතරේ මේ පෘථිවියට අමතරව හිතන්නකෝ තව කොයි හරි
0: හිතට ශක්තිය,
6: සිරුරට සුවය.
8: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්.
9: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට, සමහර අය රිච්
10: කලර්ස් වලට. රසගුණ පිළිකෑම
11: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
10: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා. සතිය දවස් පහේම උදේ දායක.
12: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි 2 හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
13: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් 100,000ක ත්‍යාගයේ මුදලකුත්, ඒ වගේම ප්‍රථම ත්‍යාගයේ කෝටි 2 හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්නවා. ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
12: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB 89.1 89.3

0: උදෑටයි විනාඩි 43යි දැන් බලාව.
1: මතක් කරන්න ඕනි මෙල්වා ගැන නේද? දැන් සාමාන්‍ය ඉතින් අපි දිහිරීමක් අපි ආරම්භ කරද්දි පළවෙනි එක බිම් සැකසීමේ ක්‍රියාවලියනේ තියෙන්නේ නේද? බිම හොඳට හදාගෙන ඉන්න හැමදේම කරන්න. ඊට පස්සේ ඉතින් ඔයා දාන අත්තිවාරම අනිවාර්යයෙන්ම අත්තිවාරමේ සිට ඉදිකිරීම වලට මෙල්වා තමයි භාවිතා කරන්න ඕනේ. ඒ වගේම මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ ගැනත් ඔයාට කියන්න
0: ඕනේ.
1: මොකද මෙල්වා නාමයේ යටතේ තියෙන නිෂ්පාදන ගොඩක් තියෙනවා. මොනවා තිබුණත් විශ්වාසය නම් සහතිකයි. මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ වෙලඩින් කර්මාන්තයට හඳුන්වා දෙන නවතම නිෂ්පාදනයක් මෙල්වා වෙතින්. ඉතින් බලශක්ති කාර්යක්ෂමතාවය අතින් ඉතා හොඳ සේවාවක් අපිට ලබා දෙනවා. ඒ වගේම මම ලෝබරක් තමයි තියෙන්නේ. අවම දුම් විමෝචනය තියෙනවා. ඒ නිසා ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා පිරිසිදු නිර්වද්‍ය වෙලඩින් සේවාවක් ලබා ගන්න. මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ වලින් වැදගත්ම කාරණාව SLS සහතික කළ ලංකාවේ පළමු වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ.
0: ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා වෙල්ඩින් සේවාවක් ලබා දෙන කෙනෙක් නම් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ අනිවාර්යයෙන්ම ගන්න. ඒක මතක් කරන ගමන් ඔයාලට මතක් කරන්න ඕනේ NLB අද සම්පත ගැන. ඔයාව ජයග්‍රහකයෙක් කරන, ඔයාව ලක්ෂපතියෙක් කරන, ඒ වගේම තමයි ඔයාගේ දවසේ වේදමට මුදල් ලබා දෙන එකම කෙනා තමයි අද සම්පත කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අද සම්පත ගන්න. මහජන සම්පත දිනු වාරෙන් තෝරා ගන්නාලාද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් ඔයාට පුළුවන්කම තියෙනවා අද සම්පත ජයග්‍රහකයෙක් වෙන්න. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් රුපියල් 250,000ක මුදල් තෑගෙත්, අවසාන අංක හතර ගැලපුවොත් රුපියල් 50,000ක මුදල් තෑගෙත්, අවසාන අංක තුන ගැලපුවොත් රුපියල් 4,000ක මුදල් තෑගෙත් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනිකුත් ත්‍යාග සමග සෙසු ත්‍යාගත් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා අද සම්පත ලොතරැය්‍ය මිලදී ගත්තොත් එහෙම.
1: ඉතින් අද සම්පත ගන්න ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරන් ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. දැන් මේ තියෙන අපේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක ඉතින් අපි ටිකක් නිවාඩු පාඩුවේ තමයි නේද? සුපිරි වෙළඳ සැලකට යනවනේ යන්නේ.
0: ඔව් සාමාන්‍යයෙන් අපි සතියේටම හරියන දේවල් ටික අරන් ඉන්න පුරුදු වෙලා තියෙනවා.
1: අපි සුපිරි වෙළඳ සැලකට යන්නේ නෑනේ නිකන් මේ නිකන් සිල්ලර කඩේකට යනවා කියන්නේ. දුවන ගිහින් එන්න යන්නේ නෑනේ අපි නේද?
0: එහෙම
1: යන අය තියෙනවා මං කියන්නේ. පවුලටම හරියන බඩු බාන ටික ගන්න යනකොට ටික පිළිවෙලකට නේද? ඇඳලා පැළඳලා නේද?
0: ෆැෂන් ෂෝ එකට වගේ සමහර කඩ ගියා පස්සේ
1: පුයර ටිකක් ගාලා නේද, පවුඩර් කියන්නේ පුයර නේද සිංහල වචනේ, සෙන්ට් එකක් ගාලා ඔහොමනේ අපි යන්නේ තියෙන්නේ පවුල ඈත් එක්ක. වාහනයක් නැත්නම් වාහනයක් අරන් හරි යනවා. ඉතින් ගේන්න තියෙන බඩු ගොඩ නේද, දැන් නම් ඉතින් බෑග් එහෙමත් අපි අරගෙන
0: යන්නේ.
1: කොහොම හරි යනකොට ඉතින් අපි ටිකක් නිවාඩු පාඩුවේ ඉඳලා ටිකක් හොඳට තෝරලා බේරලා ඒ කරන කාලයට ඉතින් අපි ඒක කාලේ නිකන් අපරාධයක් විදිහට හිතන්නේ
0: නැහැ.
1: ඒක නිසා තමයි මිනිස්සු සුපිරි වෙළඳ සැලකට යන්නේ නේද?
0: ඔක්කොම
1: දේවල් එකම තැනකින් ගන්න පුළුවන්නේ. දැන් කසාගල ග්‍රීන් සුපර් ලංකාවට නවතම සුපිරි වෙළඳ සැල අත්දැකීමක් ඔන්න අරගෙන අවිල්ලා
0: තියෙනවා. එතන නවතම කියන කැලලට තව කැලලක් එකතු කරන්න ඕනේ චාමර. නවතම වගේම ඔබට පුළුවන්කම තියෙනවා අඩුම මිලට බාණ්ඩ ලබා ගන්න කසාගල ග්‍රීන් සුපර් එකකින්. සමහර තැන් වලට ගිහිල්ලා කාලේ කාලේ විතරයි චාමර අරන් එන්නේ, එක්ක එකයි දෙකයි මොකක් හරි බාණ්ඩ. මොකද තරමටම සමහර තැන් වල බාණ්ඩ ගණන්. හැබැයි කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් එහෙම ඔයාට සතියකට හරියන්න නෙමෙයි මාසකට හරියන්න උනත් බාණ්ඩ ලබාගෙන එන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒකට හේතුව ප්‍රමිතෙන් උසස් වගේම ඔයාට ගාණ ටිකක් අඩුයි. සැර ගානක් නෑ, හරිද? ගාන අඩුයි, සාධාරණයි. ඔයාට ඒ බාණ්ඩ අරන් ඉන්න පුළුවන්කම තියෙනවා. හාල් සීනි පිටි පරිප්පු අල ලූණු වගේ අත්‍යවශ්‍ය ආහාර බාණ්ඩ වගේම ග්‍රොසරි ඐම්ස් පවාට හැම දෙයක්ම දිවයිනේ අඩුම මිලට ගන්න පුළුවන් එකම තැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අද මොකට වෙන්න අලුත් අත්දැකීමක් විඳ ගන්න. කතා කරන්න 01162864.012
1: ඉතින් කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක්. ඔබත් ඉතින් ගිහිල්ලා වෙන්නස බලන්න. ඔයාගේ ළඟම නගරෙත් ඉක්මනින්ම ශාඛාවක් ආරම්භ කරන්න තමයි අලගේ බලාපොරොත්තුව තියෙන්නේ.
0: එහෙනම් ඉතින් අපි හමු සෙන්දක් අහන්න.

that, and when you scream, it's my price tag. Go

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ඩෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: චීනයේ නැවතත් ශිෂ්‍යත්ත සීයක් ලංකාව දරුවන්ට බයලෝජිකල් ඉංජිනේරින් ෆුඩ් සයින්ස් ඉංජිනේරින් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ත ඒලෙවල් සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා ඉඩියුකේෂන් ඩොක්ට භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29 උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
3: එතකොට දැන් ආදරේ දැනෙනවද?
2: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
3: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
2: සතියේ දවල් රාත්‍රී 7ට. අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: 89.1 89.3
0: Supreme Radio.

0: උඹයි මගේ
1: ආදරේ කඳුලක් උනාට පස්සේ චාමර ඔළුවේ කැකම හොඳටම තියෙනවා. ඇයි ඉතින් අඩනවනේ?
2: ඔළුවේ තියෙන මිනිහෙක් නම් ආදරේ කරන්නේ
1: නෑ නෑ එහෙම නෑ. ඔළුවේ තියෙන මිනිහෙක් නම් මේ හරියට ආදරේ කරන කෙනෙක් හොයාගන්නවා. ඒත් එහෙමත් කියන්න බෑ චාමර.
2: හරි හරි ඇති ඇති ආදර කතා. ඔයා ඔයාට ආදරේ කරන්න ඕනේ.
1: ඔළුවේ තියෙන මිනිස්සුයි ඔළුව නැති මිනිස්සුයි ඔක්කොම ආදරේ නිසා රැවටෙනවා චාමර. ඒක එකක්. ඉතින් අය කොච්චර ඉගෙනගෙන කොච්චර ඩිග්‍රී ගහලා ඉතියත් ඉතින් ආදරේ ඇති වුණාම පස්සේ ප්‍රශ්න ඇති වෙනවා. හරි.
2: මින්දදට හි පහක් තියෙනවා කියලා නේ කියන්නේ නේද? මේ මල්සරාට මින්දද කියන්නේ මල්සරාට. මේ ඔයාට ඔයා ආදරේ කරන්න ඕනේ මුලින්ම නේද? එතකොට ඉතින් ඔය වේදනාවන් කැක්කුම් වගේ දැනනකොට ඉතින් අපේ එදිනදා ජීවිතේ අපේ වැඩ කටයුතු සියල්ලක්ම අකරිමන්නේ වෙනවා. අඩපණ වෙනවා. තමුණුවා තියෙන කඩා කප්පල් වෙනවා. විනාශ වෙනවා. තව කියන්න පුළුවන්. ඇති දැනට ඔය වගේ දේවල් වෙනවා අපේ. ඇත්තරම මේ ඔළුව අවුලුණාමනේ. අර ඒකනේ මම අර හැම වෙලෙම කියන්නේ සුනිල් කොස්තා මහත්තයා කියලා තියෙන අර ඔළුව හැඩි වෙලා තියෙද්දි ගෙවල්ස් කරලා වැඩක් නැහැ කියලා.
1: වැඩක් නැහැ.
2: ඒක නිසා මේ මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. ඔය ඇඟපතේ වේදනාව, ඔළුවේ කැක්කුම, හිස රදේ මේ වගේ දේවල් දැනෙනවනේ ඉක්මනින්ම මෙල්ඩෝල් එකක් පාවිච්චි කරන්න. ඉතින් පැරසිටමෝල් විශේෂයක් දිරවට සහනෙන් සලසන ඔෆිස් එකේ පර්ස් එකේ මතක ඇතුව තියාගන්න නේද?
1: මන්නම් කියනවා මේ මෙල්ඩෝල් අරගෙන ඔයගේ ඔළුව හදාගත්තට පස්සේ ඔය යන්න ඕනේ. දැන් සමහර අය ඔළුව නැහෙන චාමර වැඩක්වත් කරගන්න. ඉතින් ඔය කාලේට
2: අනිවාර්යයි.
1: ඔය ඔළුව හදාගත්තට පස්සේ ඔය යන්නේ නෙල්බි දන නිධානයක් ගන්න. අඬලා අඬලා අඬලා සමහර විට ඊට පස්සේ එන කාලේ සතුටු කාලයක් එන්න පුළුවන්. අද මම ඇඬුවත් එහෙම හෙට මට හිනා වෙන්න හේතුවක් වෙනවා චාමර. ඒ නිසා අනිවාර්යෙන් මම අඬන දවසට පස්සේ දවස් කියලා ටිකට් එකක් ගන්නවා.
2: ඒක හොඳයි. ඉතින් හැමදාම ටිකට් ගන්න වෙනවද නැද? අපේ කට්ටිය අඬන විදිහට
1: එහෙම කියන්නේ
2: බෑ. එහෙම හරි කමක් නැති නේද? එහෙම හරි ටිකට් එකක් ගන්නනේ අපිට. එතකොට මේ අපි යමු වෙන්නේ. මේක හොඳයි.
1: ඒ නිසා ධන නිධානයක්ම ගන්නකොට මොකද වට කෝටි ගානක දෙනු මැදිමක දෙන්න පුළුවන්. මොකද ඒකට හොඳම උදාහරණේ කෝටි 12.4කට සුපිරි ත්‍යාගලාභීක් බිහි වුණා කන්ද උඩ රටින්. ඉතින් ඒ නිසා සමහරට ඊළඟට කෝටි 12කට නෙමෙයි කෝටි 20කට විතර හොඳ සුපිරි ත්‍යාගලාභීක් වෙන්න පුළුවන් ඔයා.
2: ඔව් අනිත් අනිවාර්යෙන් දැන් මේ එකත් එක්කම සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවක් තියෙනවානේ.
1: ඒකත්
2: ඉතාම වැදගත්. ඒක නිසා සන්ඩේ බෝනස් වාසනාවක් ගන්න ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයි ආයතින් කෝටි ගාණක දිනුම් අවස්ථාව තමයි
1: දෙන්නේ.
2: ඒක නිසා විශ්වාස කරන්න ඕන නිසා ඔයාගේ ජීවිතේට ඔයාගේ අරමුණට යන ගමනේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයෙන් දැන් යන ගමන ළඟ තියෙනවා ලොතරැයි කූඩුවක්. NLB කියලා ගහලා
1: තියෙනවනේ.
2: අනිවාර්යෙන් ටිකට් ගන්න එකක් දෙකක් නෙමෙයි වැඩි වැඩියෙන් ගන්න.
1: ඔව් ධන නිධානේ වැඩියෙන් ගත්තා කියලා ඔයාලට පාඩුවක් වෙන්නේ නෑනේ අනේ. මොකද ඉතින් පාඩුවක් වෙනවා නම් වෙන්නේ ඉතින් ඔයාගේ අඬෝ වැඩියාව නිසාම තමයි. සමහර අය එහෙමනේ අඬෝ සමහර හොඳ දේවල් කරන්න යන්නේ චාමරාඩාට. අයියෝ ඒක දන්නෙත් නෑ, මේක දන්නෙත් නෑ, මොනවාද මේ කිය.
2: ඒ කියන්නේ අපේ අනාගතයට හරස් වෙලා තියෙන ලොකු මෙහෙණිය තමයි අපි.
1: අපි ඇත්තම අපි.
2: මොකද වෙන කාගවත් ඇස්සුව හනවේ තියෙන්නේ.
1: අපි.
2: අපේ තියෙන පසුගාමි අදහස්ම තමයි තියෙන්නේ.
1: ඔව් මොකද අපි වැඩක් කරන්න පටන් ගත්තත් මේ වැඩේ හොඳට වෙයිද දන්නේ නැහැ. අයියෝ කියාගෙන වැඩේ පටන් ගන්න.
2: ඒකට හේතුව අපි කරන වැඩේ ඉතින් ඉවරයිනේ ඉතින් ආයෙත් පලාතම ඉවරයි ඉතින් නේද?
1: එහෙමද?
2: මම කරත් ඉතින් අපි නා ගන්න වැඩ කරනවානේ. ඒ නිසා අපිට එහෙම හිතනවා වෙන්න පුළුවන්. එහෙම නැහැ. අපි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් අපි ගැන විශ්වාස කරගෙන යන්. තමන්ට නේද? තමන්ට තමන් නැතුව ඉතින් වෙන කවුද ඉතින් ඉන්නේ?
1: ඒ කියන්නේ එහෙනම් අපි ඉස්සරහට යමු. ඔබ අලුත් පැයකට આવી තියෙන වෙලාව මතක් කරන්නම්.
2: වෙලාව පෙරවරු 9:00යි දැන්.
3: You're listening to The Welcome Show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
6: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
10: එන්න

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ

0: උදේවයි විනාඩියට ඉදන් බලව අපේ දෙවෙනි පැය තුන්වෙනි පැය
1: අවසාන පැයට අපි ඇවිල්ලා තියෙන නේද
0: දෙවෙනි පැය පහු කරන් තුන්වෙනි පැයට ඇවිත් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැයත් ලස්සනම සින්දු අහන ගමන් තවත් කතා ගොඩක් අහන්න මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරගෙන ජාතිකලතරයි මණ්ඩලය ඇවිත් ඉන්නේ අපිත් එක්ක මේ ගමන යන්න.
1: ඒ වගේම තමයි විශ්වාසනීය බැඳීමක් එක්ක මෙල්වා GI පයිප්ස් අපිත් එක්ක ඉන්නවා. ඉතින් මෙල්වා නිෂ්පාදනයන් තෝරගන්න අනිවාර්යයෙන් මේ තෝර ගැනීම කරද්දි විශ්වාසය සහතිකයි 100%ක්ම.
0: මොකද කියන්නේ යමුද අප්‍රිකාව පැත්තට?
1: අප්‍රිකාව පැත්තට යන්නත් ඕනි යන් ඉතින් එහෙනම්.
0: අපි යන ලෑස් වෙන්නේ අප්‍රිකාවේ නැමීබියාවේ උතුරු ප්‍රදේශයට. මේ උතුරු ප්‍රදේශයේ ඉන්නවා චාමර මේ ආදිවාසී කොට්ටාසයක්. මේ ආදිවාසී කොට්ටාසෙට කියන්නේ හිම්බා ආදිවාසී කොට්ටාසය කියලා.
1: හිම්බා.
0: ඔව් හිම්බා. හිම්බා ආදිවාසී කොට්ටාසය. සාමාන්‍යයෙන් මේ ආදිවාසී කොට්ටාසේ චාමර මේ 50,000ක පමණ ජනගහනයක් ඉන්නවා කියලා තමයි කියන්නේ.
1: විශාල ජනගහනයක් නේ.
0: ඔව් මේ ජන කොට්ටාසේ වැඩියෙන්ම මේ අවධානය යොමු වෙන එක කාරණයක් තියෙනවා චාමර. එක කාරණයක් කිව්වොත් එක කාරණයක් නෙමෙයි කාරණා දෙක තුනක්ම තියෙනවා. වැඩිපුරම මේ අය දිහා මිනිස්සු බලන්නේ මේ අය රතු පාටයි චාමර.
1: ඒ
0: කියන්නේ රතු පාටට තමයි යාලගේ ඇඟ තියෙන්නේ. ඒ වගේම තමයි මේ කාන්තා පාර්ශවය විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආලේපනය කරලා තියෙනවා මැටි ජාතියක්. මෙන්න මේ මැටි ජාතිය නිසාම තමයි හැමෝම මේගොල්ලෝ ගැන මේ වැඩිපුර අවධානය යොමු කරන්නේ. ඒකත් සාමාන්‍යයෙන් තරුණ කාන්තාවන්ට, එතකොට විවාහ කාන්තාවන්ට, එතකොට ළමා වියේ ඉන්න අයට වෙන වෙනම තමයි මේ හිස් ආවරණ එහෙම නැත්නම් මේ මැටි පාවිච්චි කරන්නේ එක එක විදිහට. කොණ්ඩා මෝස්තරයක් විදිහට තමයි චමර දාන්නේ. මේක හරි වෙනස් සහ හැමෝගේම අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂම කාරණේ වෙන්නේ මේකේ කාන්තා පාර්ශවය උඩු කොටස නිර්වත තමයි චාමර තාමත් ඒගොල්ලෝ ගත කරන්නේ. කියන්නේ දැන් අවුරුදු ගානාවක් වුණත් තාමත් ඒගොල්ලෝ මේ විදිහටම උඩකය නිර්වත්ව සහ ඔවුන්ගේ සංස්කෘතිය විදිහට ඔවුන් ජීවත් වෙනවා. මේ හිම්බා ජනතාව රතු පැහැ ගන්න ඔවුන්ගේ හැම පරිස්සම් කරගන්න ආලේපනයට කියන්නේ මේ ඕජයිස් කියලා චාමර. ඕජයිස් කියන ආලේපනය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණය හදන්නේ බටර් වල ඔය මේදේ තියෙනවානේ, ඒ මේදේ. ඒ වගේම තමයි රතු ඕෂ මැටි කුඩු කරලා තමයි ගන්නෙ. එතකොට ඒ මැටි කුඩු කරලා මැටි කුඩු පාවිච්චි කරනවා වගේම විවිධ සුවඳ වෙළවුන් පැලෑටි පාවිච්චි කරනවා. මෙන්න මේ දේවල් ටික මිශ්‍රණයක් විදිහට හදලා, ඒ කියන්නේ අර තෙත සහිත මිශ්‍රණයක් විදිහට හදලා තමයි මේගොල්ලෝ ඔළුවේ මුළු ඇඟේම පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණේ වැදගත් වෙන්නේ චාමර ඔවුන් ජීවත් වෙන මේ කාන්තාර ප්‍රදේශයේ වතුර හරිම
1: අඩුයි.
0: වතුර ගොඩාක් අඩුයි. ඉතින් එතකොට නාන්න බැහැ. විශේෂම කාන්තාවන් නාන්නේ නැහැ චාමර.
1: හරි අඩුයි. නාන්න නැහැ නේද?
0: නාන්න වතුර නැහැ. ඉතින් ඒ නිසා මේගොල්ලෝ මුළු ඇඟේම දැන් හිරු රශ්මියක් තියෙනවා. මොකද ටිකක් කාන්තාර ස්වරූපයක් තියෙන සහ ටිකක් වියලි ස්වරූපයක් තියෙන
1: හොඳ ටික
0: ටිකක් නෙමෙයි ගොඩයි. කොහොම හරි දැන් හිරු රශ්මියෙන් සහ මේ වතුර නැතිකින් බේරෙන්න තමයි මේගොල්ලෝ මේ තීරණේ අරන් තියෙන්නේ. අනික ක්‍රොමීන්ගෙන් විවිධ ක්‍රොමීන්ගෙන් හැම පරිස්සම් කරගන්නත් මේගොල්ලෝ මේ දේ පාවිච්චි කරනවා. ක්‍රොමීන්ට ඇවිල්ලා හැමට අනින්න බෑ. මොකද මැටි තට්ටුවක් නැතිවෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි චාමර, දැන් මේ මැටි වෙනුවට මේ ගොඩක් වෙනවට දැන් මේගොල්ලෝ මැටි විතරක් නෙමෙයි නාන නෑනේ, නාන නැති නිසා සුවඳ දුමක් පාවිච්චි කරනවා. මේ සුවඳ දුම පාවිච්චි කරලා තමන්ගේ හැම සුවඳවත්ව තියාගන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඒකෙන් අර මේ මැටි පාවිච්චි කරනා නාන්නේ නෑ කියලා දුර්ගන්ධයක් ඇති වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා මේගොල්ලෝ සාමාන්‍ය සුවඳ දුමක් මුළු ඇඟටම මේ ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඉතින් ඒක මේ ඔබට බලන්න පුළුවන්කම තියෙනවා හිම්බා ගෝස්ට්‍රිකන් කියලා. පොඩ්ඩක් YouTube එකේ සර්ච් කරාම පස්සේ මේගොල්ලෝ කොහොමද ඒ දුම අල්ලගන්නේ කියන මුළු ඇඟටම නාන්නේ නෑ කියන නාන්න නැති අපේ ලංකාවෙත් නාන්න නැතුව ඉන්න කට්ටියට ඔන්න ඒක පුළුවන් පොඩ්ඩක් කරලා බලන්න. හරිද? එහෙම ඉන්නවා නම් ඔන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ කොණ්ඩ සැකසීමත් විශේෂ වෙනවා චාමර. කුඩා දරුවන්ගේ කොණ්ඩේ ඉදිරිපසට තමයි මේ පීරන්නේ. ඉදිරිපසට විහිදර යන්න පීරනවා කුඩා දරුවන්ගේ කොණ්ඩේ, ගැහැණු කුඩා දරුවන්ගේ කොණ්ඩේ. ඒ වගේම තමයි යෞවන වයසවල තරුණියන් ඝනකම් දිගු ගැත්තම් රසක් තමන්ගේ හිස මත ඒගොල්ලෝ කරගන්නවා චාමර. ඒකෙත් අර මැටි වර්ගයේ පාවිච්චි කරනවා. සමහරුන්ගේ ඝනකම් මැටි තියෙන චාමර මේ කොණ්ඩේ. එහෙම තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. එතකොට ඒගොල්ලෝ යෞවන වියේ ඉන්නේ. එතකොට විවාහ වෙන්න සුදුසු වයස ඉන්නවා කියනක අනිත් අයට අඟවන්නත් එක තමයි ඒගොල්ලන්ගේ කොණ්ඩා මෝස්තරය ඒගොල්ලෝ පාවිච්චි
1: කරන්නේ.
0: විවාහක කාන්තාවන් සාමාන්‍යයෙන් මේ මැටි පාවිච්චි කරනවා. එතකොට එළුවන්ගේ, හරකුන්ගේ හම් වලින් හදාගත්තු හිස්සසුමකුත් පාවිච්චි කරනවා චාමර. එතකොට කටියට පුළුවන් මේගොල්ලෝ විවාහ වෙලා ඉන්නේ කියලා අතහැරලා දාන්න. ඔන්න ඒ විදිහට තමයි හිම්බා ගෝත්‍රිකයන් තමන්ගේ ජීවන තත්ත්වය හදාගෙන තියෙන්නේ. විශේෂම කාරණාව වෙන්නේ චාමර මේ හිම්බා ගෝත්‍රිකයන් කියන්නේ අඩ එඬේර පවුල් වලට අයත් වෙන කට්ටිය. කියන්නේ ඒගොල්ලන් මුළු කාලෙම එඬේර විදිහට හැමතැනම යන්නේ නැහැ. හැබැයි අර අර්ධ එඩේර කොට්ටාසයකට තමයි අයිති වෙන්නේ. ඒකට යන්න පුළුවන් කාලයක් තිබ්බොත් එහෙම යනවා.
1: එයාලගේ හරි අපූර්ව සංස්කෘතික මේ කාරණා ටිකක් තියෙන නේද?
0: අනිවාර්යයෙන්.
1: ඉතින් කොහොම හරි ඔය අප්‍රිකාව පැත්තට යද්දිදී විවිධ විදිහේ අපිට දේවල් බලා ගන්න පුළුවන්. විවිධ සංස්කෘතීන් තියෙන. අපි ඒක දැකලා තියෙනවා සමහර තැන්වල විවිධ මේ ලෝක ප්‍රකට විශේෂම මේ යූටියුබර්ස්ලා වගේ කට්ටිය ගියාට පස්සේ සමහරව හිතා ගන්න බැරි පු මේ මොකද්ද වෙන්නේ කියලා නේද? ඒක නිසා මේ ඔය වර්ණ ගැන්වීම සම්බන්ධයෙන් විවිධ කොණ්ඩ මොස්තර සමහර තැන්වල තියෙනවා නේද?
0: ඔව් එක එක විදිහේ
1: ඒවා. ඔව් මම දැකලා සමහර ඒවා ගැන පාට ගානයි ඉන්නවා එක එක විදිහට. සමහර අය කොණ්ඩේ කොටරම කපනවා සමහර අය නේද? දික් කරන්නේ නැහැ සමහර අය. මේ ගොඩක් ඒවා තියෙනවා ඉතින්. ඉතින් කොහොම හරි මේ රතු පාටට තමයි මෙයලා හුරු වෙන්නේ තින්නේ.
0: රතු පාට මුළු ඇඟම රතු පාටයි ශාමර. ඒ කියන්නේ ඒගොල්ලන්ට කිසි ගැටලුවකුත් නැහැ. මොකද ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේ ඔය කාල වර්ණ අපි කියන්නේ කළු පැහැතිනේ කට්ටිය.
1: ඔව් දැන් සමහරට යාළුවේ රතු වර්ණය ඉතින් ඒ කාලේ අඩුවේ වගේ දැනනට සාමාන්‍ය අපි භාවිතයේ දිනක් කියන්නේ රතු වර්ණයට ආලෝකයේ පරාවර්තනය කිරීම හැකියාවක් නැහැ කියලා නේද? ඒ කියන්නේ කළු වර්ණය වගේ අපිට ඒක උරා ගන්නවා අඩුයි කියලානේ කියන්නේ සාමාන්‍ය නේද? ඒක විවිධ හේතු ඇති සමහරට සීතලටද දන්නේ නැහැ අපි නේද? එහෙම වගේ රාත්‍රී කාලේ සීතලින් ලොකුට සහාරා පැත්තේ ඒ වගේ තත්ත්වයන් තියෙන්නත් පුළුවන්.
0: කොහොමාරි ඉතින් හිම්බා ගෝත්‍රිකයන් කියලා කියන්නේ තාම චාමරේ ඒගොල්ලෝ හරි පරිස්සමට ඒගොල්ලෝගේ සංස්කෘතිය රැකගෙන අදාළ කරන සංස්කෘතික දේවල් රැකගෙන ඉස්සරහට යන ජන කොට්ටාසයක්. මොකද තාමත් ඔවුන් පාවිච්චි කරන චාමර සාමාන්‍ය බෙල්ලට දාන මාල පවා තියෙනවා. ඒ වලිනුත් හරි හරි අමුතු විදිහේ ලස්සන හරි අමුතු ස්වභාවයක් ඒගොල්ලන්ට තියෙන. නිකම්ම ඔයගොල්ලෝ ගිහින් බලන්න ඒගොල්ලෝ ආදිවාසීන් වුණාට උඩකය නිරුවත් වුණාට ඒගොල්ලෝ හරි ලස්සන තමන්ගේ ජීවන තත්ත්වය අරගෙන යනවා. ඒගොල්ලන්ට එහෙම උඩුකය නිරුවත් කියලා එක මැජික් එකක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ චන කොට්ටාසයට.
1: දැන් ඉතුරු අයත් එහෙම තමයි යවිලා තින්නේ. මොකද අපි කල් යුගයේ මේ හිටියේ.
0: ඔව්.
1: කොට් මහග නැහැ හිටියේ.
0: එහෙම ඉතින් ආවේ නෑනේ. කොහොම හරි ඉතින් ඒ වගේ චන කොට්ටාස තාමත් ලෝකේ ඉතුරු වෙලා තියෙනවා සහ ඔවුන්ගේ සංස්කෘතිය රැකගන්න ඕන දෙයක් කරනවා චාමර.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඉතින් පුදුම දේවල් තියෙන. හෙටත් ඔයා කියන්නේ ඉතින් ඔය කතාවක් අපිට නේද?
0: හරි කම්ම අරන් යන්න. අපේ ඉතින් නිකන් හරි ඔය වගේ දැක්කොත් එහෙම ආරෝන් මාමල තමයි වැඩිපුරම ඉන්නේ.
1: ඔව්.

0: 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. මගේ හඬ, මගේ රට.
1: ඔබට හැකිනම් දුවගෙන යන්න. එහෙම නැත්නම් ඇවිදගෙන යන්න. එහෙමත් නැත්නම් දන ගහගෙන යන්න. වැදගත් වෙන්නේ නිවැරදි දිශාවට ගමන් කිරීම පමණයි.
2: සිහින දිනන ජයග්‍රහී දවසකට පාරක යන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: දැඩි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ.
5: අංක 3ට
3: 50000.
5: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ.
4: සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ඉංජිනේරුවෙ ක්‍රදිියත මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලෙට්වලින්ම හදර නිසයි මම මෙල්වා RV500 විශ්වාසෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ලිතුවේනියාවෙ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
3: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලිහෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
4: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
4: Back to back, Sindhu Ahana.
7: Let's go.
8: Every weekday at 4 PM, Tim Burton with Ashi.
4: 89.1, 89.3.
8: Supreme Radio.

0: උදිනවයයි මෙදාට වෙසි පහයි දැන් වෙලාව.
1: දැන් කන්ද සුරින්දුගේ මංගල්‍යය තියෙනවානේ.
0: ඔව්.
1: අන් එදත් කිව්වා ඔයාට මේ ලෝකේ දෙවියන් වහන්සේ නමකගේ විවාහ මංගල උත්සවය සමරන පළවෙනි තැන තමයි කතරගම. වල්ලි මාතාවගේ සහ කතරගම දෙවියන්ගේ. ඔව්. මං ඊයේ වන ඇති ටිකේ කිව්ව මැණික් ගඟ ගැන ටිකක් විස්තර.
0: හා.
1: දැන් ඔයා නිපු මං ඊ හිටපු නැති හින්දා මේක අද කිව්වත් මං හිතන්නේ කවුරුත් මගෙතක තරහ වෙයි කියලා. දැන් ඔයා මැණික් ගඟ තරන් ලංකාවේ මිනිස්සුන්ගේ ආගමික වශයෙන් වන්දනාමානයට පාත්‍ර වන ගඟක් තවත් දැකලා තියෙනවද?
0: නෑ.
1: කල්පනා කරන්නකෝ. මහවැලියට සම කරන්න බෑ. ඒක ආගමික වර්ජිතේනු නෙවෙයි. මොකද මහවැලිය තමයි ලංකාවේ හතරෙන් තුනකටම ඉතින් ජලය සපයන්නේ මහවැලි ගඟනේ. ඒක අරුණහවට පස්සේ ආගමික වශයෙන් ගත්තහම බලන්නකෝ මැණික් ගඟ කොච්චර වැදගත්ද කියලා නේද?
0: අනිවාර්යෙන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක බෞද්ධ ආගමික විතරක් නෙමෙයිනේ චාමර.
1: කතරගම දෙවියන් වන්දනාමාන කරන්න යන්න කලින් වල්ලි අම්මා තොටේ පේ වෙලානේ අපි යන්නේ. එතකොට මැණික් ගඟේ දිය දෝතක් අතර නොගන්න තනක් නැහැ නේද? අපි මහවැලි ගඟේ අපිට සිරිපාදේ සීත ගඟුල තියෙනවා. ඒ වගේ තමයි මං කියන්නේ. දැන් සීත ගඟුල ප්‍රධාන වශයෙන් බෞද්ධයන්ට ප්‍රධාන වුණාට මෙතන සෑම දෙනාම නියෝජනය වෙනවා. ඒ නිසා තමයි මං එහෙම කිව්වේ. ඒ නිසා මේ හරි පුදුමාකාර විදිහේ වැදගත්කමක් මැණික් ගඟත් එක්ක තියෙනවා. දැන් ඊයේ මං කියද්දි කිව්වා දැන් මැණික් ගඟ සහ ආශ්‍රිත ප්‍රදේශවල මේ දැන් අපිට රත්නපුරේ කළුගඟේ වගේ මැණික් බහුලව හම්බෙන්නෙත් නෑනේ.
0: ඔව්.
1: හැබැයි මේ සමහර තැන්වල කියන්නේ මැණික් ගඟේ මැණික් නෑ. හැබැයි ඒකට මේ ශුෂ්ක කලාපීය ප්‍රදේශයක් මැදින් හැම ගලා යන නිසා ඒ වතුර මැණික් වගේ වතුරක් වැදගත්කම නිසා මැණික් ගඟ කියනවා කියලා තමයි ජනප්‍රවාදයේ සහ බොහෝ දෙනා කියන්නේ. නමුණුකුලින් තමයි පටන් ගන්නෙ. හැබැයි දැන් සමහර තැන්වලදී ඔය බුත්තලින් පස්සේ වගේ ප්‍රදේශවලදී හම්බෙලා තියෙනවා සමහර තැන්වල කැලණිගඟෙත් මේ සමාවෙන මේ මැණික් ගඟෙත් මැණික් තිබිලා තියෙනවා. හරි එහෙම සාධකත් තියෙනවා. වැඩි ඔය දේවල් කියන්න ඕනේ නැහැ. මැණික් නැහැ කියලා හිතාගමු. මොකද අපේ යාට තියෙනවා කියලා හිතුනොත් ඕක ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේ මැණික් ගඟේ මැණික් තිබිලත් තියෙනවා. දැන් හරි මම කිව්වේ එකයි වල්ලි අම්මා තොර තියෙනවා සහ තවත් ඔය තොටවල් ගණනාවක් ආගමික වශයෙන් ඉතා වැදගත් තැන් ටිකක් තියෙනවා.
0: ඔව් දැන් මැණික් ගඟේ හැමතැනකින්ම නාන්නත් බෑ. මොකද සමහර තැන්වල මේ කිඹුල් ප්‍රශ්න අවිල්ල තියෙනවා.
1: මන්නම් කියන්නේ කිඹුලු ඉන්න එක හොඳයි.
0: ඔව් ඒක අතකට හොඳයි.
1: මැණිකුත් නැහැ කියලා හිතාගන්න එක හොඳයි. කිඹුලොත් ඉන්න එක හොඳයි.
0: හොඳයි. තාමාර මේ මැණික් ගඟේ නාන්න පුළුවන් ප්‍රදේශ වලට සහ සමතංගල මාළුන්ට එහෙම කැම දාන්න තැන් තියෙනවානේ චාමර ඉතින්. ඒ දේවල් ටික තියෙනවා. කොහොමනම් පරිස්සම් කරගෙන යන්න ඕන සබහදාම මේ හරි අපූර්ව නිමවුම. මොකද ඒකට හේතුව දැන් අපි දැන් කතරගම ගත්තොත් චාමර කතරගම දේවාලය ඒ කියන්නේ විතරක් නෙමෙයිනේ තියෙන. දැන් මුස්ලිම් පල්ලියක් පව ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ අපේ ආගම
1: මුස්ලිම් පල්ලියත් ඉතහා වැදගත් ඉතිහාසයක් තියෙනවානේ. ওই කෝවිල සහ මුස්ලිම් පල්ලියත් මේ කතරගම දෙවියන් හා සම්බන්ධයෙන් කතරගම දෙවියන්ගේ ඉන්දියාවේ සිටපු මට නම මතක නැහැ බිරිඳගේ. ඇය එනවනේ රතරම දෙවියන් හොයාගෙන. ඒ එන්නෙත් ওই මේ පූජකවරයෙක් සහ තවත් කෙනෙක් එක තමයි එන්නේ. එයාලා සිහි කරන්න තමයි ওই පල්ලියේ ඉතිහාසයත් ඇතර දිවයන්.
0: ඒසාව
1: හැම දෙයක්ම ඉතා වැදගත් නිපු. දැන් මම මේ කියනාපු කාරණා අතරේ මැණික් ගඟට මම හිතන්නේ මේ සබාව ධර්මෙම තමයි කිඹුල්ලු ගිහින් දාලා
0: තියෙන්නේ.
1: කිඹුල්ලුත් නැති වුණා නම් හිතන්නකො මැණික් ගඟ නේද? අද වෙනකොට ඉතාම දැඩි ලෙස මේ විශේෂම මේ උත්සව කාලයේදී ගොඩාක් දූෂණයට ලක් වෙනවා. අපි එහෙම නොකරගෙන ඉමු ඉතින්. මේ ස්කන්ධ කුමරුගේ මංගල්‍යයට ගිහිල්ලා ඉතින් නේද ආශිර්වාද ලබාගෙන පේ වෙලා යන ගමනක ඉතින් කැලණි ගඟ වගේම අපිට මැණික් ගඟත් ඒ වගේම තවත් ගංගා වගේ මැණික් ගඟත් ගොඩක් විශේෂයි.
0: දැන් ඔය මැණික් ගැන කතා කරද්දී චාම්බර සමහර අය මැණික් හොයාගෙන යනවා දැන් රත්නපුරේ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා ඉල්ලමක් පෑදුනහම පස්සේ ඉතින් අපේ ජීවිතේ ගොඩ කියලා.
1: එහෙම
0: කියනවනේ තින්නේ.
1: ජගත් අයියත් ඉන්නානේ නේද?
0: ඔය ජගත් අයියත් ඉන්නවා.
1: ඒ වගේම දැන් ඔය ගොඩ දෙනෙක් නුදන්න අපේ පැත්තත් ඇලහැර මැණික්කුවට ඇලහැර සීමාවේ මැණික් නෑ. ඇලහැර අයිති වෙන්නේ පොළොන්නරුවට. හැබැයි අපි ජීවත් වෙන ප්‍රදේශය අයිති වෙන්නේ මධ්‍යම පළාතට. ඒතකොට ඔය බෝඩරේ තමයි ඇලහැර මැණික් කියලා කියන්නේ. ඒ යන්නේත් කළු ගඟක්. අර මං වට කිව්වේ අපේ ජලාශයක් හදලා තියෙන කළුගඟ ජලාශය කියලා. ඔය ඔය ගං මිටියාවතෙත් මැණික්
0: තියෙනවා.
1: තවත් ගොඩක් තැන්වල අපි නොදන්නවට මැණික් තියෙනවා ලංකාවේ. ඒව ඕන්නේ නැහැ.
0: ඔව් ඒ ඕනේ.
1: මැණික් ගගේ මැණික් නැහැ.
0: මැණික් ගගේ මැණික් නැහැ. දැන් ඔය කට්ටිය කියනවානේ අපිට මැණිකක් හදනවා වගේ ඉතින් එහෙම කියලා කියනවානේ. දැන් සමහර තැන්වලදී මැණික්
1: හම්බුණා වගේ කියනවා.
0: ඔව් මැණිකක් හම්බුණා වගේ
1: කියනවා. මැණිකක් ඇදෙන්නේ. ලීදෙන් ඇදෙන්නද මැණික්?
0: කෝගෙන් ගදෙන්නේ. ඉතින් මැනික කොඹුණා වගේ කියලා කියනවනේ. දැන් ඒ වගේ වෙනනම් යන්න ඕනේ තින් අනුතරේ පතලකවත් එහෙම නැත්තම් ගඟවවත් මැනිකක් හොයාගෙන ඔය පැත්තේ තියෙන පැතිවල.
1: ගඟවල් වලදී ඌරු කාදණය කරන්න යන්න එපා. STF එකෙන් තමයි යල්ලන්නේ.
0: ඒක කරන්න යන්න එපා. එහෙම නැතුව වට මැනිකක් පෑදුනා වගේ වැඩ කරගන්න පුළං ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක සම්බන්ධවෙලත් එහෙම. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය කෝටි ගණනින් වාට තෑගි ආරන් දෙනවා වගේ තමයි ලක්ෂ ගණනින් තෑගි ආරන් දෙන ලෑස්සලා ඉන්නේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය අද සම්බන්ධ සම්පත කියලා කියනවා අනිවාර්යයෙන්ම ගන්න ඕන ටිකට්ටක්. අද සම්පත ගත්තාම පස්සේ කිසිම ගැටලුවක් නැතුව රුපියල් 250,000ක් බබෝ ආඩ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් 250,000යි, අවසාන අංක හතර ගැලපුවොත් රුපියල් 50,000යි, අවසාන අංක තුන ගැලපුවොත් රුපියල් 4,000යි. තව සෙසු තෑගිවට අද සම්පත උතරයි පත් හරහා දිනා ගන්න පුළුවන්කම තියෙනවා. අද වියදමට අද සම්පත ඔයාට ගන්න පුළුවන්.
1: ඒ වගේම ඉතින් මතක් කරන්න ඕනේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන. වෙල්ඩින් කර්මාන්තය සාර්ථකව කරගන්න හදන ඔයාට ඔයාගේ නිර්මාණශීලී වැඩේට තවත් ශක්තියක් දෙන්න ඔන්න ඉතින් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තියෙනවා. මොකද අවම ලෝබර අමුදුන් විමෝචනය වගේම බලශක්ති කාර්යක්ෂමතාව ඉතා ඉහළයි. SLS සහතිකයේ තියෙනවා ලංකාවේ එකම වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩයකට. ඒ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. අරගෙන බලන්න කොහොමද කියලා. වට වාසිදායි පහසුව සහ ශක්තිමත් භාවයෙන් ඉතාමත් නිවැරදි පිරිපහදු කරපු එහෙම නැත්නම් විශ්වසනීය සේවාවක් ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා. මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ තෝරගන්න ඕන.
0: එහෙනම් ඉතින් අපි මතක් කිරීමත් එක්කම කිට විරාමයකට යන්න ලෑස්ති.
1: වෙලා මතක් කරන්නම් පෙරවරු 9:00 AM 32 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උසස් මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
3: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
4: ඇයි මුදලාල එහෙම කියන්නේ?
3: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
5: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
3: මොන වර්ගයෙන්ද?
5: හොඳ වර්ගයකින්.
3: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි Melva GI box bar.
6: Melva මෙති දන්න කියන GI box bar.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
8: ඩෙංගු මතුරුවන් බහුලව කැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැදෙන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
9: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
10: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
9: ඉවරයි අද.
10: අහ්, කවද දැක්ක හීන?
11: සුදු නෝනේ අලි වැඩේ මේ මන.
10: ඕවා දගුම අපට හිතට දැනෙන සිංහන්න.
12: සතිය දවස් පහේම දවල් එකට.
13: සින්දු කෆේ විත් නිමේෂා.
14: 89.1 89.3
15: Supreme Radio.

0: සමහර වෙලාවට චාමර ඔහෝ තාම නෑ කියලා තමයි කියන්න වෙන්නේ. ඇයි මේ ගේන්න දෙනවා බඩු ලිස්ට් එක, බඩු ලිස්ට් එක අරගෙන සරින් සරේ කෝල් කරන්න. මේ මේක කොච්චරද, මේක මේ මේක හරි
1: මේක කියන්නේ මහත්තයා සැමියාද? සැමියෝ ගියොත් ගියාම තමයි.
0: යයි නෑ, සැමියෝ විතරක් නෙමෙයි, හිතන්නක දැන් අම්මා පුතාව කඩේට යවනවා කියලා. කඩේ විතරක් නෙමෙයි, යා ත්‍රිකුණාමලෙත් ගිහින් එන්නේ. එහෙම තමයි
1: කඩේ අරින්නේ හැමතැනම යනවා නේද?
0: ඔව් කඩේ.
1: කඩේ විතරක් ගිහින් නැතුව හැමතැනම යනවා.
0: හැමතැනම යනවා. ඇයි ඇත්තට මේ පිරිවැය එහෙම කරන්නේ?
1: අපිට අර ඔයාලට වගේ මේ එක එල්ලේ මනස තියාගෙන ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මම වට කිව්ව අර ජීව විද්‍යාවත් මොකද තියෙනවා කියලා නේද? සමහර පොත්වල එහෙම පරිණාමයේම හම්බෙච්චි මහා පුදුමාකාර විදි ඛේදනීය තත්වයක් ඒ පිරිමින්ට.
0: ඛේදනීය තත්වය කියන්නේ ඛේදනීය තත්ත්වෙ පිරිමින්ට නෙමෙයි බලපාන්නේ කාන්තා පාර්ශවයේ.
1: පවුලට, දරුවන්.
0: පවුලට. ඇයි අපි දුම්මල වරම අතර දාගෙන ඉන්න බෑනේ? මෙච්චර මේ හදි
1: සම්මත. ඔසු අතේ ඊට පස්සේ නේද? ඔසු ඉදල් අතේ.
0: බයි කියන්නේ මේ අදාළ කරන දෙයට ඕන කරන දෙය ගැන තමයි ගියේ. හැබැයි ඉතින් නෑ, තාම නෑ, තාම නෑ. ඊට පස්සේ ඉතින් ඔන්න බැන ඉන්න අරන් ඊට පස්සේ අරන් ආවට පස්සේ මේ ගෑනු අයගේ වැඩි කියවන එකමයි කියලා ඔන්න ඊට පස්සේ ඒගොල්ලෝ කියවන පටන් ගන්නවා. ඉතින් බලන්නකෝ.
1: ඉතින් ඔයා මේ යන්න රට
0: රට
1: මොකද අපේ රටේ දැන් විදේශ ගමන බලපත්‍රය ලෝක දර්ශකයන්වල උඩට අවිලා තියෙනවලු.
0: එහෙමද?
1: සතුරුයි නේද? 2021 වසරේ අපි තිබිලා තියෙන 107 වෙනි ස්ථානේ කොමාරි ලෝකේ 94 වෙනි ස්ථානෙට මේ වෙද්දි පත් වෙලා තියෙනවා ජූලි මාසේ 90.
0: ඒ කියන්නේ අපි දැන් ඉන්නේ 94.
1: 94 වෙනි ස්ථානේ 107 ඉඳන් එතකොට අපි උඩට අවිලා
0: තියෙනවා.
1: උතුර පිළිගැනීම වැඩි ඉන්නේ නේ?
0: ඒ කියන්නේ. එහෙනම් යන්න චීනෙට.
1: චීනෙට යන්න ඕනේ අනිවාර්යයෙන්.
0: ඔව්. හැබැයි ඉතින් චයින ලංකා এডুকেෂන් එකකින් චීනෙට ගියල, ඒ කියන්නේ අධ්‍යාපනය හදාගන්න යනවා නේ.
1: වන්දනා ගමන ගිහිල්ලා නේ, හරිද?
0: ඉගෙන ගන්න.
1: ඉගෙන ගන්න යන්න ඕනේ. ඉගෙන ගන්න යන්න වට දැන් බලාපොරොත්තු තියෙනවනේ. සමහර අය කැමති යුරෝපීය රටකට යන්න. හැබැයි ඉතින් යුරෝපීය වගේ රටකට යනවා කියලා කියන්නේ හත්මුතු પરම්පරාව ණය වෙන්න ඕනේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ.
0: ඔව්, මොකද ඉතින් ලොකෝ ගානක් පෙන්නන්න ඕනේ ඊට පස්සේ.
1: අපිට අර හිතා ගන්නවත් බෑ.
0: වේසයකට ලොකෝ ගානක් යනවා. ඊට පස්සේ ගිහිල්ලා ඉන්න ලොකෝ ගානක් යනවා. ඒක දැන් තියෙන තත්ත්වය තමයි ප්‍රශ්න. මේ ප්‍රශ්න ජාමර මේ ගොඩක් කාලවලට ජීවන වේදම් මෙහෙම ගොඩාක් කියලා ගිහින් තියෙනවා. ඒ ප්‍රශ්න ටික ඔක්කොම තියෙනවා. ඉතින් චිකිනට ගියොත් එහෙම ඔයාලට පුළුවන් කම තියෙනවා. ශිෂ්‍යත්වයත් එක්කම යන්න චයින ලංකා এডুকেෂන් එක එකතු වුණොත් එහෙම. සමහර විට ඔයා මේ වෙද්දි උසස් පෙළ නිමා කරලා එතකොට සමහර විට රිසල්ට්ස් ඇවිල්ලා එතකොට සමත් වෙලා ඉන්නව වෙන්නේ නැති. එහෙම සමත් වෙලා ඉන්නව නම් ඔයා අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න. ඔයාට බැරි කමක් නැහැ. ට්‍රයි කරන්න පුළුවන්කම තියෙන. ඔයා ඩිප්ලෝමා එකක් ගන්න, ඩිග්‍රියක් ගන්න, කෙමිකල් ඉංජිනේරින්, එතකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඒ වගේම කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, බයොලොජිකල් ඉංජිනේරින්, එතකොට ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේ තවත් බොහෝ උපාධි ඔයාට හදාරන්න පුළුවන්කම තියෙනවා. මේ ළඟදිම ඔයාට සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. මේ ළඟදි කියන්නේ 28-29 කියන දවස් දෙකේ සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඒ ශිෂ්‍යත්ව වෙනුවෙන්, මොකද ශිෂ්‍යත්ව 100ක් හම්බ වෙලා තියෙන්නේ සමා වෙන්න. ඉතින් ඒ ශිෂ්‍යත්ව 100ම වාට නෙමෙයි, 100න් එක්කෙනෙක් වාට පුළුවන්කම තියෙනවා වෙන්න. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මගේ අරගන්න එපා.
1: ඒක නිසා ඉතින් අනිවාර්යෙන් උත්සාහ කරන්න. දැන්ම ડોක්ටර් භාග්‍යට කතා කරලා වැඩි විස්තර දැනගෙන මේ අවස්ථාව මගේ අරගන්න එපා. මොකද තව ටික කාලයක් යනවා, තව ශිෂ්‍යත් එන්නේ නැත්තේ නෑ. මේ පළවෙනි 100ට අනිවාර්යෙන්ම ඇතුළත් වෙන්න වාට පුළුවන්කමක් තියෙනවා. දෙමාපියන් අපි වහගෙන ඉන්නවනම් දරුවන්ටත් මතක් කරන්න නම් එක ලියාගන්න ඉක්මනින්ම. ડોක්ටර් භාග්‍යගේ
0: 0777290290 මේ අවස්ථාව මගේ අරනොත් එහෙම ඔයාට ඊළඟ මේ සෙට් එකත් එක තමයි යන්න වෙන්නේ.
1: යන්න වෙන්නේ. තවත් පාඨමාලා ගොඩක් තියෙනවා. හොඳේ.
0: ඔව් මේ කිව්වේ ටිකයි. හරිද?
1: ටිකයි කිව්වේ. 28-29 තියෙනකොට ලෑස්ති වෙන්නකෝ දැන් නේද?
0: ඔව්. ඔයා මියුසික් එහෙම කරනවා නම් ඔයාට ඩිප්ලෝමා කේඳම්ම කරන්න පුළුවන්කම තියෙනවා. විදේශ සංගීතය හදාරනවා නම් විශේෂම කාරණාව ඔයාට තනි තනියෙන් මේ ඔයාට ගුරුතුමෙක් හම්බ වෙනවා. ගුරුවරයෙක් හම්බ වෙනවා. ඉතින් ඔයා පියානෝ කරනවා නම් පියානෝ වලට ඔයාට විතරක් තනියම ගුරුවරයෙක් හම්බ වෙන එකම තැන තමයි මේ චීනේ විශ්වවිද්‍යාලවල තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් චයින ලංකා এডুকেෂන් එක එකතුලා චීනේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධිය ගන්න ඉඩ කඩ වෙන් කරගන්න. මේ අවස්ථාව නම් මග අරගන්න එපා
1: අනිවාර්යෙන්. ඉතින් කසාගල ග්‍රීන් සුපර් එක ගැන තියන්න ඕනි නේද? පවුලේ හැමෝටම ඉතින් ඉතාමත් ප්‍රමිතිගතව නිදහසේ ඔයාට බඩු බාන්න ගන්න ග්‍රොසරි අයිටම් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ සියල්ලක්ම ඉතින් ගන්න ලංකාවේ තියෙන හොඳම තැන තමයි දැන් කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ.
0: සමහර තැන් වලට ගියාම පස්සේ හස්බන්ඩ් බය වෙනවා චාමර. ඇයි මේ කීයකට මේ ගෙවන්න වෙයිද දන්නේ නැහැ, මගේ අතේ තියෙන්නේ මෙච්චරයි කියලා බය වෙනවා.
1: විවාහ ඌදාසිරම ඉත කොහොම හරි බය ඇති වෙනවනේ ඉතින් නේද? ඒකට වැඩි වෙන එක තමයි
0: වෙන්නේ. කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් නම් ඔයාට එහෙම බය වෙන්න ඕනේ නැහැ හස්බන්ඩ්. ඔය යන කසාගල ග්‍රීන් සුපර් එකට වයිෆ් එක්කගෙන ශාකා තියෙනවා. ඉතින් දැනට ලංකාව වටේම ශාකා විවෘත කරන ඒගොල්ලෝ සෝදානමින් ඉන්නේ. ඒ අතරේ දැනට ශාකා තියෙනවා. දැන් මාතලෙන් තමයි මේ වැඩේ පටන් ගත්තේ. මාතලෙ ඉන්න ඔයාටත් ළඟම ශාකාවක් තියෙනවා. ඉතින් එතනට යන්න. ඒ වගේම අතුරුගිරිය, කඩුවෙල, ගනේමුල්ල, නාරම්මල, ගම්පල කියන ස්ථානවල කසාගෙඩ ග්‍රීන් සුපර් එකට යන්න පුළුවන්කම තියෙනවා. ශාකා විවෘත වෙලා තියෙන්නේ. යන්න ගිහිල් අලුත්ම වෙනස්ම අත්දැකීමක් විඳගන්න කියලා ඔයාට මතක් කරනවා.
1: අනිවාර්යෙන් කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධ තව තොරතුරු දැනගන්නවට පුළුවන් නම් මේක මතක් කරමු.
0: 01.64.012 1.12 1.12 1.64.012.
1: එනම් අපි කෙටි විරාමයක් ලබාගෙන තමයි සූදානම් වෙන්නේ. වෙලාව 9:47 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7යි 600යි 18යි 22
3: ඔය එන්නේ පඬිතු නෝන
4: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ
3: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
5: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
3: හදමු
5: මම මේ GI box බෝඩ් කරන්න ආවේ
3: දෙන්නංක හොඳ වර්ගයක
5: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box බා
6: මෙන්වා බෙති දන්න තියෙන GI box බා
7: ජීවිතේ වෙනසක් හොයන ඔබට
8: යතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොයි හරි
9: හිතට ශක්තිය
7: සිරුරට සුවය
10: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
9: ලස්සනට ඉන්න අලුත් රහස්
11: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
12: කලර්ස් ගුණ පිළිකෑම
13: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
9: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
12: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
14: 89.1 89.3

0: උදේනවයයි විනාඩි 52යි.
1: යන්න වෙලාව ලඟ වෙලා තියෙන්නේ.
0: ඒකනේ.
1: නේද? ඊට කලින් මතක් කරන දේවල් ටිකකුත් තියෙනවා.
0: සමුගෙන යන්න දැන් ළඟයි. ඒ වුණාට ඉතින් මෙල්ඩොල් ගැන මතක් කරන්න ඕනේ.
1: මෙල්ඩොල් ගැන මතක් කරන්න ඕනේ. ඔය ඔළුවේ කැක්කුම් වලට එහෙම සමුගෙන යන්නම ඉතින් දෙන්න පුළුවන් නේද? පිළිතුරක් තමයි මෙල්ඩොල් කියලා කියන්නේ.
0: ඔයාට තේරෙන ඔළුවේ කැක්කුම දැන් අඩු වෙනවා කියලා. ඒ කියන්නේ අර තිබ්බ තද ඔළුවේ කැක්කුම අඩු නැහැ කියලා තේරෙනවා.
1: ඒකට ඔයාට තේරෙනවා දැන් ඔයාට ඔළුවක් තියෙනවා වගේ එකක් නේද?
0: සමහරක් නැති වෙයිද? ඔළුවක්
1: තිබිලා තියෙනවා වගේ එකක් ඔයාට තේරෙනවා.
0: ඔළුවේ කැක්කුම ආවම පස්සේ තේරෙනවා ඔළුවක් තියෙනවා කියලා. ඊට පස්සේ ආපහු ඔළුවක් නැහැ කියලා තේරෙනවා.
1: නෑ වේදනාව ටික ටික අඩු වෙද්දර පැත්තකින් මෙහෙම වේදනාව යනකොට තේරෙනවනේ. ඔව් මේ හරි තමා කියලා තේරෙනවා. ඒක නිසා කොහොමයි මේ ඊට පස්සේ ඉතින් අපිට තේරෙනවා දැන් මිල්ඩෝල් එක ගත්ත නිසා තමයි මේ වැඩේ උනේ කියලා. ආයෙත් අපි මතක මම අර කියවනේ දැන් දෙයක් වැරදුනහම හරි දෙයකින් අපි පෙරදුනහම හරි මේක මට වැරදුනා කියලා හිතලා ඒක ආයෙ කල්පනා කරන්න පුළුවන් මිනිහට විතරලුනේ ලෝකේ. ඒ කියන්නේ දැන් මම මේකට මට අත කැපුණා නම් මොකක් හරි යකඩයකට ඒ යකඩේට මට අත කැපුණේ ඇයි කියලා ආයෙ කල්පනා කරන්න පුළුවන් අපිට පැත්ත කරලා ගිහිල්. ඒක නිසා මිල්ඩෝල් කාඩ් එකකුත් ඒ වෙලේ බීලා නිකන් අයින් කළා දාන්න නැතුව.
0: ඔව් කාඩ් එක බොන්න එපා.
1: ඔව් කාඩ් එක අරගෙන ඒක තැන් තැන් වල තියන්න නැතුව අනිවාර්යෙන් මේක බෑග් එකකට දාගන්න.
0: ඔව් ඈ ඊට පස්සේ අමතක වුණාන් පස්සේ අපි නම් එන්නේ ආයි මිල්ඩෝල් ඉල්ලගෙන නම් එන්න එපා. මොකද මිල්ඩෝල් කියලා කියන්නේ මැනික් වගේ වටිනවා.
1: සතිය හතේ නැතුව ඉන්නේ මේ දවස්වල.
0: අය ඒක අපි පරිස්සම් කරලා තියාගෙන ඉන්නේ මේ මොකද සතිය හතේ නැතුව නම් පස්සේ තොලු කැක්ක වෙනවා. ඒ නිසා
1: ඒවට සමහර මාමලන්නේ ඉතින් එතනට දුවනවා ඉතින් නේද? සල්ලි දෙන්න නැහැ අතර මේ දවස්වල.
0: ඒ නිසා මේ මෙල්ඩෝල් තියාගෙන පරිස්සමෙන් තියාගෙන ඉන්න ඕනේ. හරි ඔළුව කැක්කුම හැදුනම් බොන්න, ඇඟපත වේදනාව හැදුනම් බොන්න, හිතේ කැක්කුම වලට එහෙම බොන්න රැස්ත වෙන්න එපා. හරිද?
1: ඔව්. ඒවට නම් බොන්න එපා. ඒවට වගේ කියන්න බෑ අපිට. දැන් ඊළඟ කාරණාව තමයි මේ අපිට දැන් අපේ ජීවිතවල සිහින දිනා ගන්න ලොකු බලාපොරොත්තු උඩක් තියෙනවනේ. ඒවත් ඉතින් ඔයාලා දැන් අවුරුදු 30ක් වුණා, අවුරුදු දැන් මට 40යි, දැන් අවුරුදු 50යි, තාමට ඉන්න තැනක් හදාගන්න බැරුණා. ඔහොම කල්පනා කර කර පසුගාමී වෙවි ඉන්න එපා. වාය අන්න අනිවාර්යෙන් ජාතික ලොතරැය මණ්ඩලයේ ලොතරැයි කෝඩුවක් ළඟට ගිහිල්ලා ගන්න දරණිදාහනේ ලොතරැයි එපා. හිතා ගන්න බැරි විදිහේ දුරුම් අවස්ථාවට ඇදෙන්න පුළුවන් ඔයා.

0: මොන වයසද මොන තැනද වැඩන්නේ. වට දෙනින් හට ජීවිතය ලස්සනට ගත කරන්න ජාතිකල තරෑමරලේ දරනිධානයට උදව් කරන.
1: ඒකට හොඳ උදාහරණ දුන්නේ කෝටි 12.4ක සුපරිත්‍යාගලාභයේ කඳවුරටින් බිහි කිරීමත් එක්කම සමහර විට ඊළඟට ජයග්‍රහකයා වෙන ඔයා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මග අරගන්න එපා. කෝටි 12.4ක් බිහි වුණේ ඊළඟට කෝටි සමහරකට 20ක් වෙන්න පුළුවන්.
0: ඒ
1: නිසා ඉතින් අවස්ථාව මග අරගන්න නැතුව සන්ඩේ බෝනස් වාසනාවක් තියෙන නිසා හැම වෙලදක මේක අදින නිසා ඔයාට ඒ ගැනත් හිතේ තියාගෙනම එනල්බී දරනිධානය ගන්න පුළුවන් කියන එක මතක් කරගෙන ගමු. එහෙනම් අදට අපි වැඩසටහන නිමා කරලා යනවා.
0: WhatsApp ඇත්තෙත් ගොඩ දෙනෙක් මැසේජ් කරලා තියෙනවා. සමර් සිංහ පවුලේ සියලු දෙනාම වගේම ගොඩක් අය ඉන්නවා ඒ කට්ටියවත් එකතු කරගන්න. දැන් නම් වශයෙන් ගොඩක් කියන්න වෙලා නැහැ. හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මේ හදර ගිහලා හෙට එන්නම් එහෙනම්.
1: ඔව් රන්දි ඇවිත් තියෙන්නේ. රන්දි කියන්නේ අපි මනීෂා ඇවිත් තියෙන්නේ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන. එහත් එක දිගටම සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහන්නත් පුළුවන්.
0: එහෙනම් ජය වේවා. සුබ දවසක් හැමෝටම. මං චාමර.
1: සුබ දවසක් මම නිපුනිකා.

0: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: අයිබෝවන් සුබෝදෑසරන් කලුත් පැයක් වෙලාව මතක් කරන්නන් උදේ 10යි දැන් වෙලාව.
4: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
5: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

Lifestyle. අයිබෝවන් සුබම සුබ උදෑසනක්. උදේ 10යි විනාඩි 7යි දැන් වෙලාව. හිමනම් ඉතින් පුරුදු විදිහටම සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් ඔය අසකන ආදරය කරන ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඔන්න රසවත් පැය තුනකට එක්කගෙන යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. රසම රස චාරිකාවක් එක්කන් යන්න තමයි ඔන්න ලෑස්ති වෙන්නේ මේ පැය තුන පුරාවට. ඉතින් රසපිරි බ්‍රහස්පතින්දා දවස තමයි ඔන්න මේ විදිහට පටන් ගන්න ලෑස්ති වෙන්නේ. රසපිරි පැය තුනක් කියලා කියනකොට ඔයා දන්නවා අද අලුත් රෙසිපි මොනවද තියෙන්නේ කියලා ඔයාට දැනගන්න පුළුවන්. ඊට පස්සේ කෑමවල ගුණාගුණ ගැන දැනගන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල්නේ අද දවසේදී අපි වැඩිපුරම කතා බහ කරන්නේ. ඉතින් අදත් මතක් කරලා දෙන්න රසම රස රෙසිපි තුනක් තියෙනවා. ඉතින් ඒ දේවලුත් මොනවද කියලා දැනගන්න නම් අනිවාර්යයෙන්ම මේ පැය තුන මග අරගන්නේ නැතුව දිගින් දිගට මහගෙන ඉන්න ඕනේ. මොකද එහෙම අහගෙන හිටියොත් තමයි අපි මේ පැය තුන ඇතුලේ කතාගන්න මේ රෙසිපි මොනවද කියනද ඔයාට දැනගන්න පුළුවන්කම හම්බ වෙන. එහෙම නැති වුණොත් ඉතින් එකක් හරි මිස් වුණොත් වැඩක් නෑ ඇත්තටම. එනිසා අනිවාර්යයෙන්ම මේ පැය තුන අහගෙන ඉන්න කියන දෙත් මතක් කරනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ ඔයාට දැන් කෑම හදන විදිහ ගැන, අලුත් අලුත් කෑම ට්‍රයි කරන විදිහ ගැන මේ දේවල් අහගෙන ඉන්න ගමන් ලස්සන සින්දුත් ඔයාට ඇහෙනවනේ. අනේ සින්දු වලට ඔය ආදරය කරන කටියත් ඔයාට එකතු කරගන්න චාන්ස් එක තියෙනවා. ඉතින් කතා කරන්න පුළුවන් අපේ හොට්ලයින් නම්බර් එකට 0112 510 510ට. එහෙම නැත්තම් ඉතින් පුරුදු විදිහටම අපේ WhatsApp එක ඔන්න ඕපන් වෙලා තියෙනවා අදත් උදේම ඉඳන්ම. ඉතින් ඒ පැත්තට WhatsApp මැසේජ් එකක් එවන්න ඔයාට චාන්ස් එක තියෙනවා 0718 893 893ට. එහෙමනම් ඉතින් ලස්සන සින්දුවකින් අදත් මේ රසම රස පැය තුන පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ දැන් කට්ටිය කියනවනේ අපි ආයේ හම්බ වෙන්නේ නෑ කියලා. හැබැයි ඉතින් මම ඊයේ කිව්වා අද උදේ 10 වෙද්දි එනවා කියලා. ඒ පොරොන්දු ඒ විදිහටම ඉෂ්ට කරගෙන ඔන්න මම අද උදේ 10 වෙද්දි වැඩේට ආවා. ඉතින් අර ඒ විදිහේ කතා කිව්වොත් අපි වැඩිපුර ගණන් ගන්න නෑනේ. අපි ආයේ හම්බ වෙන්නේ නෑ කියලා කිව්වට අපි ආයේ මුණ ගැහෙනවා. ඒක තමයි ඇත්ත. එහෙම නේද? හරි, එහෙමනම් ඉතින් ලස්සනම ලස්සන සින්දුවකින් වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මේ කියපු කතාවේ තේරුමත් සින්දුව අහන ගමන් ඔයාට කල්පනා කරන්න පුළුවන්. මොකද ඒ කතාවට සම්බන්ධ සින්දුවක් තමයි අහන්න ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න මේ දවස්වල හරි ජනප්‍රිය සින්දුවක්. එහෙමනම් ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. උදේ 10යි විනාඩි 9යි දැන් වෙලාවා.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 14යි දැන් වෙලාව.
2: ඔබට හැකිනම් දුවගෙන යන්න. එහෙම නැත්නම් ඇවිදගෙන යන්න. එහෙමත් නැත්නම් දන ගහගෙන යන්න. වැදගත් වෙන්නේ නිවැරදි දිශාවට ගමන් කිරීම පමණයි.
1: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
7: හෆනින් ඒවිනින් ඩ්‍රයිව් එක
6: ලීඩ් කරන
8: ඔබ ඉන්නේ කොහෙද කියලා
9: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
10: back to back සින්දු අහන්න
11: let's go
12: Every weekday at 4 PM in Port Town with Ashi Ali.
13: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහැනේ.
14: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
15: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
12: හැඩකාර දඟකාර පොඩිත්ත වෙනුවෙන්මයි.
15: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන හනෝනේ
12: 89.1 89.3
16: සුප්‍රීම් රේඩියෝ

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුම් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන් මම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකින්නවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB

0: 89.1 89.3 Supreme Radio
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 30යි දැන්නලාවා.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද?
1: ඔව්.
4: ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්නේ ලිපු. නිල්ලග්ගම නොය නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
5: උණවැළඳී දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio. මගේ හඬ මගේ රට.
6: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා Supreme Lifestyle.

උදේ 10යි විනාඩි 32යි දැන් වෙලාව. ඉතින් රසපිරි බ්‍රහස්පතින්දා දවස තමයි ඔන්න මේ විදිහට අහගෙන ඉන්නේ. දැන් ගෙදර කෑමයි කඩේ කෑම ගැනයි කතා කරනකොට අපි වැඩිපුර රුචිකත්වයක් දක්වන්නේ කඩේ කෑමවලටනේ. පුංචි දරුවෙක්ගෙන් ඇහුවොත් නම් පුතේ මේ වැඩිපුරම කන්න කැමති ගෙදර අම්මා උයන කෑමද කඩේ මාමා හදන කෑමද කියලා කිව්වොත් එහෙම අනිවාර්යයෙන්ම පුංචි දරුවෝ කියන්නේ කඩේ කෑම තමයි කන්න කැමති කියලා. මොකද අපි දන්නවා කඩෙන් එහෙමත් නැත්නම් වෙළඳ පොලෙන් මිලදී ගන්න කෑම රස කරන්න එක එක විදිහේ රසකාරක ඒ ආහාරවලට පාවිච්චි කරලා තියෙනවා කියන කාරණේ. ඉතින් මෙන්න මේ දේවලුත් එක්ක තමයි කඩේ කෑම එක ඕනාවටත් වැඩිය රහ වෙන්නේ. හැබැයි ඉතින් කඩේ කෑමවල තියෙන රස ගෙදර හදන කෑමවලත් ගන්න පුළුවන් වෙන විදිහේ මැජික් එකක් ගැන කියන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙමත් නැත්නම් ගෙදර කෑමත් රස කරගන්න පුළුවන් සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකක් ගැන තමයි ඔන්න මේ විදිහට කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තටම මේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක අපි ගෙදරම හදාගන්න ඕනේ. ඉතින් මට හිතුණා අපිට ගෙදරදීම හරිද ගෙදරදීම පිරිසිදුවට හදාගන්න පුළුවන් ඉඟුරු සුදු ලුණු පේස්ට් එකක් හදාගන්න විදිහ ගැන කියන්න ඕනේ කියලා. මොකද මේකෙන් තමයි අපිට අපේ කෑම ටික රස කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක හදන්න අවශ්‍ය වෙනවා පොතු අරගත්ත සුදු ලුණු ග්‍රෑම් 200ක්, ඒ වගේම පොතු අරගෙන සිහින්ව කපාගත්ත ඉඟුරු ග්‍රෑම් 100කුත් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම කහකුඩු තේ හැඳි භාගයක්, ලුණු තේ හැඳි භාගයක්, පොල් තෙල්, ඔලිව් ඔයිල් හරි වට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ කෝක පාවිච්චි කරත් ඔයා මේ ඔයිල් වර්ග දෙකෙන් මේ සැහැඳි දෙකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඉතින් මේ ටික ලෑස්ති කරගත්තට පස්සේ ඉඟුරුයි සුදු ලුණුයි හොඳට හෝදලා මේකේ තෙත ගතිය නැති වෙන්න හොඳට වේර ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ සුදු ලුණු ටිකයි ඉඟුරු ටිකයි බ්ලෙන්ඩ් එකෙන් ඇඹරෙන්න පහසු වෙන්න පුළුවන් වෙන විදිහට මේ ටික පුංචියට කපා ගන්න. ඊට පස්සේ එහෙම පුංචියට කපා ගත්තට පස්සේ දැන් වතුර චුට්ටක්වත් එකතු නොකර ඉඟුරුයි සුදු ලුණුයි එක්ක අර මම කිව්වේ කලින් තව තව කලමනා ටිකක් ගන්න ඕනේ කියලා අන්න ඒ දේවලුත් දාලා හොඳ පේස්ට් එකක් එන ගන්නට මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මෙහෙම බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ පේස්ට් එකක් හැදෙනවා. එහෙම පේස්ට් එකක් හැදුනට පස්සේ හොඳ පිරිසිදු භාජනයකට වතුර නැති භාජනයකට ඔයාට මේක අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාට මේක සාමාන්‍ය ශීතකරණේ නම් මාසයක් තියාගන්න පුළුවන්, අතිශීතකරණේ ඔයා තියාගන්නව නම් මාසයක්, එහෙමත් නැත්නම් මාස දෙක තුනක් වුණත් මේ අපේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එක ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට කඩේ කෑමවල රස ගෙදරදීම ගන්න පුළුවන් වෙන විදිහේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එක අපිට ගෙදරදීම හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙන් තමයි අපි හදන ඕන කෑම එකක් රස කරන්න පුළුවන් වෙන්නේ. නිකමට මම මේ කියනවට හදලා බලන්නකෝ අනිවාර්යයෙන්ම වෙනදට නැති විදිහේ ප්‍රශංසා ටිකක් ඔයාට ගෙදර අනිත් සමාජිකයන්ගෙන් අහන්න පුළුවන්කම ලැබි. අපි හැමෝම කැමතිනේ අපේ කෑම එක රහයි කියනවට නේද? හරි, එහෙමනම් ඉතින් අනිවාර්යයෙන්ම හදලා ට්‍රයි කරන්නත් ඕනේ. හරිද? හරි, එහෙමනම් ලස්සනම ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ සින්දුවට යනකොට ඉන්දියාව පැත්තට අනිවාර්යයෙන්ම යන සිද්ධ වෙනවා. එහෙමනම් මොකද කියන්නේ අමුද? හරි, දෙකට පහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් වාට පුළුවන් මේ පැත්තට කතා කරන්න. 0112 512 510 510. ඔය අපි අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ රසපිරි බ්‍රහස්පතින්දා දවසා.

होता है। असू 90.1 असू 90.3 सुप्रीम रेडियो मगे हंड मगे रटे।

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 180
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
3: The welcome show.
4: I burn subodas nakavala udasana
3: hala. Supreme Radio the welcome show.
1: Satya davas pahema. Ude hatata.
3: The welcome show.
4: Anugrahaya.
5: Vartha pita vartha tabene koti ate NLB tanade dahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dibin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani dahane vela digena obat koti patiye kuwan.
6: Meltol hisarathaya una sempratishava angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
4: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
3: mixing the
7: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
4: ඔයාගේ රික්වෙස්ට් එක 0718-893-893 WhatsApp කරන්න. කෝල් කරන්න 0112-510-510.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ යහන මගේ රටේ

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: ඔබට හැකිනම් දුවගෙන යන්න. එහෙම නැත්නම් ඇවිදගෙන යන්න. එහෙමත් නැත්නම් දන ගහගෙන යන්න. වැදගත් වෙන්නේ නිවැරදි දිශාවට ගමන් කිරීම පමණයි.
1: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුභ දවසක්.
2: සුභ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
4: දවස සුභයි සිහින දිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ සමරුබලක පදක්කම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 1022 ලිතුවේනියා වෙ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
0: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
2: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද? ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරයේ විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්න ලිපු. නිල්ලක්ගම නොයා නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio.

සුප්‍රම් රේඩියෝ අහගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩේ දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.

0: උණුසුම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා
4: එතකොට දැන් ආදරේ දැනෙනවද
3: ඔව් ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය
5: දෙන්න පියල් 40ක දිනුම් අවස්ථා ආත්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
1: මතුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
6: මගේ හඬ මගේ රටේ

0: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
1: මම බොහොම බය වුණා. මගේ පණට පා වුණා.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
0: ඉවරයි අද.
2: ආ, කවද දැක්ක හීනේ?
3: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
2: ඕවද බොහොමවක හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට
4: සින්දු කැෆේ විත් නිමේෂා. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
2: I burst the bodas back of allow with us on a hand.
5: Supreme Radio the welcome show.
4: Satya දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
2: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: 89.1 89.3
10: Supreme Radio.
9: මගේ හඬ, මගේ රට.

89.1 89.3 Supreme Radio.

0: වෙලා මධ්‍යහන 12යි විනාඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න දවල් 12 විනාඩි 15 වයේ දැන් වෙලාව.
2: ඔබට හැකිනම් දුවගෙන යන්න. එහෙම නැත්නම් ඇවිදගෙන යන්න. එහෙමත් නැත්නම් දන ගහගෙන යන්න. වැදගත් වෙන්නේ නිවැරදි දිශාවට ගමන් කිරීම පමණයි.
1: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012.
6: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
9: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
10: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
11: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
12: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
13: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
14: මික්සින් මික්සින් මික්සින් මික්සින් ද
15: සුසුබල කුලින් තනද
16: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
13: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට WhatsApp කරන්න. කෝල් කරන්න 0112 510 510ට.
17: 89.1 89.3
18: සුප්‍රීම් රේඩියෝ.
19: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: දවල් 12:17 දැන් වෙලාව. එහෙමනම් ඉතින් මේ පැත්තට කතා කරපු කීප දෙනෙක් ඉන්නවා. ඒකටවත් එකතු කරගෙනම ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මං යනවා මුලින්ම අත්තිඩියට. ඒ පැත්තට යන්න ඕනේ. මොකද මේ ඒ පැත්තේ කඳවල මාවතේ ලොතරැයි කූඩුවෙන් සුරංග මට කතා කරලා ලස්සනම ලස්සන සින්දුවකට යාළුව හැමෝමයි මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔයාව ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම නාවල පිටියට යනවා. නාවල පිටියෙන් මට චාන්දනි කතා කරා උනේ. ඒත් කතා කරා අදත් කතා කරා මට. ඉතින් එකතු කරගන්න කියලා කිව්වා නන්දාවතී, ඒ වගේම සමන් මලේ, චමිත්ක, ප්‍රියංජනී, රංජනී, ඒ වගේම මේ හැමෝගෙම පවුලේ හැමෝම අතරින් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවකට යමු කියලා කිව්වේ. ඒ වගේම මත්තේ කොටට යනවා. මත්තේ කොටින් මලිත කතා කරා වෙනද විදිහටම ඔබත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මලිත කිව්වේ. ඒ වගේම ඉඳි පැත්තට යනකොට ඒ පැත්තෙන් ආසිරි මට කතා කරා මීෂා ලීබඩු ෂොප් එකෙන් තමයි ඔන්න ඔය විදිහට කතා කරේ විලෝරවත්. ඉතින් එකතු කරගන්න කියලා කිව්වා ශෂික. ඒ වගේම සිදම්, එතකොට සංක, තුසිත, ශාන්ත, ප්‍රදීප්, සමීර, රොෂාන්, ඒ වගේම ප්‍රමෝද්, තව ඉන්නවා රුමේෂ්, චානක, යාලගේ බොස්, මේකට ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා. හැබැයි ඉතින් කියපු එක නමක් වැරදි මනීෂා. සිදම් නෙමෙයි සිතුම්. හරි සිතුම් ඔන්න එකතු කරගත්තා. හරිද? ඒ වගේම මුරටුවෙන් ෆ්‍රැන්සිස් ප්‍රනාන්තු කතා කරා මුරටු ඉඳි බැද්දෙන් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න ලෑස්ති වෙන්නේ. ඊට කලින් ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න අපේ හොට්ලයින් නම්බර් එකට 0112 510 510ට කතා කරලා ඔයාටත් ඔය ආතරය කන ඔයාට අතරය කන කටේ හැමෝම එකතු කරගන්න චාන්සක තින හෙම නැත්තන් ඉතින් වත්සප් එකත් ඕපන් වෙලා තියෙන ඒ පත්තෙන් ඒ පැතර වත්සප් මැසේජ එකක් එවන්න පුළුවන් 0118 89 83 එහෙමනම් ඉතින් බලන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ බලන්න යන්න ලෑස්ති වෙන්න එන්න මාත් එක්ක යන්න දෙකට වහගෙන ඉන්න 12:09

0: 89.1
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න දවල් 12 විනාඩි 36 දැන් වෙලාවා.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ.
1: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
3: ඉවරයි අද.
1: අහ් කවද දැක්ක හීනේ?
4: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
1: ඕවා දබුතම අපට හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
2: සින්දු කෆේ විත් නිමේෂා. නිමේෂා.
5: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
1: I burst the bodas and I come along with us on a hunt.
6: Supreme Radio, the welcome show.
2: Satya Davas Pahima, Ude Hatata.
6: The welcome show.
1: Anugrahaya.
7: Vartha Pita Vartha, Thambame Koti Ate, NLV Tanadita Hane, Lutraya, Rupyal Koti, Dahatuna, Name Ata, Ikma U, Devanta, Supirithi Agalabadimin, Rathe Sangvardhaneta, Devanta, Shaktiak Vemin, Obat Tinava, Ratat Tinavana, Jatiya Mahatana, Sampata, Tanadita Hane, Viladikana, Obat Koti Pachyaku Wan.
8: Engineer Lek Vidyata, Mudalata Vada, Pramithiya Mage වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: 89.1 89.3
10: සුප්‍රීම් රේඩියෝ.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. දොළහයි විනාඩි තිස් හතයි දැන් වෙලාව. ඉතින් ලෑස්ති වෙන්න වස් කඩුව දිහාවට යන්න. ඒ පැත්තෙන් අමත්තමට කතා කරා ලස්සනව ලස්සන සිඳුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඔන්න අමන්ද ඔයාවම හරි මාතරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම මුරටුව විල්ලෝර වත්තට යන්න ඕනේ. මොකද ඒ පැත්තෙන් ග්‍රිසිල් මෙන්ඩිස් ඔන්න අපි පහගෙන ඉන්නවා කියලා කිව්වේ. ඉතින් වයිෆයිරින් මෙන්ඩිස් වත් එකතු කරගෙන ලස්සන සිඳුවක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ මනීෂා කියලා තමයි කිව්වේ. හරි අනිවාර්යයෙන්ම ඔන්න දෙනවා ලෑස්ති කියලා තියෙන්නේ මම. ඒ වගේම කෑගල්ලට යන්න ඕනේ. කෑගල්ලෙන් නන්දන කතා කරා. නන්දන කතා කළා කිව්වා පුතා, ඒ වගේම දුව, වයිෆ් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන මේ වෙලාවේ වැඩ කරන තැන ඉන්න යාළුවෝ කට්ටිය ඔක්කොමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒ වගේම කළු බෝවිලට යන්න ඕනේ. මොකද මේ පැත්තෙන් අතුල කතා කරා. ඔන්න පළවෙනි පාරට තමයි අතුල මේ පැත්තට කතා කරේ. අපි සැතරම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා. ඉතින් අපිට අනිවාර්යයෙන්ම අපිව මතක් කළම සින්දුවක් ඕනේ කියලා තමයි කිව්වේ. ඔන්න අතුල කියපු විදිහට බාරගත්ත විදිහට වැඩේ කළා. හරිද? රේතක මහරගමට යනවා. මහරගමින් නවෝත කතා කරා. කඩවත සුජාතාය වගේම මතුගම නාලිනීවත් එකතු කරගෙන පවුල අනිත් හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියනකොට ඇඹිලි පිටියෙන් සුහස් කතා කරා. ඉතින් සුහස් කතා කළකවා ශාරදාය වගේම මාලි, සරෝජා, නන්ද්‍රී මේ කටි ඔක්කොම එකතු කරගෙන අපිට ලස්සන සින්දුවක් දෙන්න ඔන්න අපිත් ඔයාලව හරි ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. එහෙම ඉතින් ඔය විදිහට ආදරෙන් අහගෙන ඉන්නකොට සින්දුවක් නොදී පුළුවන්ද මංග එහෙම බෑනේ නේද? අනිවාර්යයෙන්ම සින්දුවක් දෙන්න හිතනවනේ. හරි, ඉතින් දැන් ඔයාටත් හිතෙනවනම් මේ පැත්තට කතා කරන්න ඕනේ කියලා ඔයාටත් පුළුවන් කෝල් එකක් ගන්න. මම මතක් කරන්නම් හොට්ලයින් නම්බර් එක 01 12 510 510 තමයි අපේ හොට්ලයින් නම්බර් එක. මේ පැත්තට කෝල් එකක් ගන්න පුළුවන්. කෝල් එකක් ගත්තොත් මේ පැත්තෙන් මම answer කරනවා. එහෙම නැත්නම් ඉතින් ඔයාට පුළුවන් අපේ WhatsApp නම්බර් එකට WhatsApp message එකක් එවන්න 01 718 89 3 89 3. එහෙමනම් ඉතින් යාල් පාලමකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද ඒ පැත්තේ හරි හරියට වැඩ ගොඩාක් වෙනවලු. ඉතින් ඒ නිසා ඒ දේවල් ටික බලා ගන්න ඕනේ. ටිකට මහගිරින්න ඕනේ. හරිද?

0: Kia.
1: A su nave hai Ekra, a su nave hai Tuna. Supreme Radio. Magi hale, magi rata.
2: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: දවල් 12 වෙනට 46 දැන් වෙලාව.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 188.
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් මට උගලට වරු කියන්න බෑනේ.
3: Back to back, සිංදු අහන්න.
6: Let's go.
7: Every weekday at 4 PM, in Port Town, with Ashi Ali.
8: The Welcome Show.
9: ඇහෙන අහන කතාතර රසකතා ඇහෙන පෑතුන.
10: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙකෝත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේ. ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්න ලිපු. නිල්ලග්ගම නොයන එකමඩ ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
11: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.
0: 89.1 89.3 Supreme Radio.
12: මගේ හඬ, මගේ රට.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. දොළහය විනාඩි පනස් දෙකයි දැන් වෙලාව ඒ කියන්නේ මට යන්න වෙලාව තමයි ඇපිල්ල දෙන්නේ. මම ගියාට මොකද තවත් ලස්සනම ලස්සන සුරංගනාවියක් ඔන්න ඊළඟ වැඩේට ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා එයාට ඉඩහසර වෙන් කරලා දීලා මට යන්න වෙනවාමයි. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්නම්. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. අද ගියාට හෙට එනවා හරියටම උදේ 10 වෙද්දී. මොකක්ද අරගෙන එන්නේ හෙට? හෙට ඔන්න රික්වෙස්ට් ෆ්‍රයිඩේ අරගෙන තමයි එන්නේ. කියන්නේ ඔයාගේ හිතේ තියෙන ඔයාගේ හිතට ඒ වෙලාවට එන සින්දු ඔන්න ඔයාට අහන්න චාන්ස් එකක් තියෙනවා. ඉතින් හෙට උදේ 10 ඉඳන් තමයි එක වෙනකන්. එහෙමනම් ඔයාගේ සින්දු ටික ලිස්ට් කරගෙන තියාගෙන ඉන්න ඕනේ. හරිද? එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්නම්. මතකයිනේ කියපු දේ සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. වෙලාවත් මතක් කරන්න අන්දවල 12 විනාඩි 53 දැන් වෙලාව. මම මනේෂා. දිගටම ඔය විදිහටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න.

0: Sindhu Cafe.
1: දවලකයි විනාඩි 6යි දැන් වෙලාව. හයි බෝවන්, ගුඩ් ආෆ්ටර්නූන්. ඉතින් අද ජූලි මාසේ 23 වෙනි බ්‍රහස්පතින්දා දවස. සුපුරුදු විදිහට සින්දු කැෆේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ මම මේ පැත්තෙන්. ඉතින් මම මේ පැත්තෙන් ඒ ටික රකට ලක ලැහස්ති වෙනකන් ඔයාට පුළුවන් ওই පැත්තේ ඉඳලා චූටි බචූටි වැඩක් කරන්න. මොකක්ද මේ වැඩේ? ෆෝන් එක ගත්තා අතට 0112510510 ඩයල් කළා. ගත්ත මේ පැත්තට කෝල් එකක් අරගෙන බලන්න ආස හිතේ. මාත් එක්ක ආයෙත් කතා කරන්න ගත්ත මට ෆෝන් එක තියන්න හිතෙන්නේ. අනේ නිමේෂ, ඉතින් කොහොම ආගිය තොරතුරු විස්තර ඉතින් මං කොහොමද ඉතින් ඕපුදුප කියන දක්ෂයි කියලා දන්නවනේ මියෝ නේද? රයිට්, ඉතින් ඒ වගේම තමයි කෝල් එකක් කරන් කතා කරන්න නිකන් වට ලැජ්ජයි ලැජ්ජයි වගේ ගන්න ෆෝන් එක WhatsApp එකට යන්න පුළුවන්. වට මට WhatsApp message එකක් දාන්න පුළුවන් 0118 89 83 83 83. ඒ වගේම අපිව ඔන්ලයින් අහන්නත් පුළුවන් කියලා මතක තියාගන්න www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහන්න. ඒ වගේම අදලා මම TikTok live එන්නේ නැති දවසනේ ඉතින් බ්‍රහස්පතින්දා කියන්නේ. හැබැයි මම හෙටේ එනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ කට්ටිය live ආපුවම අපේ live වලට ඇවිල්ලා join වෙන්න. Right, ඉතින් ඔය විදිහට සුපුරුදු පරිදි මගේ රෙගුලාස් ටික නීති ටික වට මත නීති නෙමෙයි, ඒව රීති වගේ නේ නිකන් නෑ, නීති නෙමෙයි රීති නෙමෙයි මුකුත් නෑ. ඊට පස්සේ කට්ටිය මට කෝල් කරලා එක එක ඒවා කියයි. එහෙම කියන්න එපානේ. හා හා හා. රයිට් රයිට්. මේ පැත්තේ කෝල් එකක් දෙන්න මම බලන් ඉන්නවා, මැසේජ් එකක් දාන්න. එහෙනම් ඉතින් කතා ගොඩක් තියෙනවා, අදත්වත් එක මට ෂෙයා කරගන්න. හවස 4 වෙනකම් මම මෙතන ඉන්න නිසා ඔයා කොහෙවත් නැතුව ඔහොමම ඉන්න ඕනේ. තවල කයි විනාඩි 8යි දැන්. මනිමේෂා.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: ඔබට හැකිනම් දුවගෙන යන්න. එහෙම නැත්නම් ඇවිදගෙන යන්න. එහෙමත් නැත්නම් දන ගහගෙන යන්න. වැදගත් වෙන්නේ නිවැරදි දිශාවට ගමන් කිරීම පමණයි.
2: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: ද වෙලාවදවල් එකයි විනාඩි 18යි.
2: ලිතුවේනියාවෙ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
3: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
4: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: බොරු කියනවා. ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ.
1: Back to back, Sindhu Ahana.
7: Let's go.
8: Every weekday at 4 PM, Dimpur Town with Ashi Ali.
9: The Welcome Show.
10: Ahena Ahana Katha Athara, Rasa Katha Ahena Payathuna.
11: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද? ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරයේ විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්න ලිපු. නිල්ලග්ගම නොයන එකමඩ ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
12: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
9: The Welcome Show.
13: අසු නවයයි 1 අසු නවයයි 2
14: Supreme Radio.

දවල් එකයි විනාඩී වෙස්සේ තුනයි දැම් වෙලාව. ඉතිං මේ වෙලාව කියන ලෑස්ති වෙන්නේ ටිකක් වෙනස් කතාවක්, අපිට දුක හිතන කතාවක් තමයි කියන ලෑස්ති වෙන්නේ. අපි කවුරුත් මේ ලෝකයේ හැමදාටම ඉන්න බලාගෙන අපු කට්ටිය නෙවෙයින නේද? අපිට වෙලාව ආපුවම අපි යන. ඉතින් ඒක ඉතින් එකෙක්ගෙනගේ කෙනාට අනුව වෙනස් වෙනවා නේද? සමහර කට්ටිය ටිකක් කල් ආයු වරදලා මේ ලෝකෙන් යනවා, සමහර කට්ටිය මැදිවේදි මේ ලෝකේ යනවා, සමහර කට්ටිය තරුණ වේදි මේ ලෝකේ අතහැරලා යනවා. ඒ වගේ ඉතින් එක එක කෙනාට අනුව ඉතින් අපිට යන්න එන්න කියන වෙලාවල් වෙනස්. ඉතින් කොහොමද දැන් මේ කියන ලෑස්ති වෙන්නේ මේ විදිහට අඩු වයසින් අපිව දාලා ගිය කෙනෙක් ගැන? මෙයාව ගැන කියනවා නම් Godzilla vs King Kong, එහෙම නැත්නම් Godzilla vs the New Empire මේ ෆිල්ම් එක බැලුවා නම් ඔයා දන්නවා මම මේ කවුරු ගැනද කතා කරන්නේ කියලා. ඉතින් අපි හැමෝම ආදරය කරපු 2021 Godzilla vs Kong ෆිල්ම් එකේ අපිට හම්බ වෙච්ච ජියා ගැන තමයි මේ කතා කරන්නේ. කයිලි හොටෙල් ඉතින් අවාසනාවන්ත විදිහට හදිසි රියානතුරකින් තමයි මේ විදිහට මිය යන්නේ. ඉතින් මිය යනකොට ඇයට වයස අවුරුදු 18යි. හරිම තරුණත් නෑ, තරුණ වියට පා තැබුවා විතරයි. ඉතින් පුංචි වයසේම ඇයට අවාසනාවන්ත විදිහට ඉතින් මිය යන සිද්ධ වෙනවා. ඉතින් ඇය ගැන කතා කරොත් මට ඉතින් පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා ශ්‍රවණාබාධිත නිලියක් විදිහට තමයි ඇය රංගනයට එන්නේ. ඉතින් 2026 ජූලි මාසේ 21 වෙනිදා ඇමරිකාවේ සිද්ධ වෙච්ච, ඒ කියන්නේ මේ පෙරේද දවසේ සිද්ධ වෙච්ච රියානතුරකින් තමයි ඇය මේ විදිහට ජීවිතක්ෂයට පත් වෙන්නේ. ඉතින් මේ ගැන මේ ප්‍රවෘත්තිය හරියටම ඇගේ පියා තමයි, ඒ කියන්නේ ජොෂුවා හොටෙල් විසින් තමයි ඇමරිකන් සයින් ලැංග්වේජ් එක, අපි සයින් ලැංග්වේජ් පාවිච්චි කරනවානේ. ඉතින් ඒ භාවිතින් ෆේස්බුක් වීඩියෝ එකක් මගින් තමයි මේ විදිහට තහවුරු කරලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය රසක වාර්තා කරලා තියෙනවා. ඉතින් කොහොම හරි කයිලි හොටෙල් කියලා කියන්නේ උපතින්ම ශ්‍රවණාබාධිත දැරියක්. ඉතින් කොන් එක්ක මේ සංඥා භාෂාවෙන් තමයි ෆිල්ම් එකේදී අපි දැක්ක සංනිවේදනය කරේ ජියා කියන චරිතය හරහා. ඉතින් මේක මොන්ස්ටර් වර්ස් චිත්‍රපට මාලාවේ අමතක නොවන චරිතයක් බවට පත් වුණා මේ ජියාගේ චරිතය. ඉතින් ඔයගේ රංගනය නිසා ශ්‍රවණාබාධිත ප්‍රජාවටත් හොඳ නියෝජනයක් ලැබුණු බව ගොඩක් දෙනෙක් මේ ගැන අදහස් පළ කළා. ඉතින් දැනට කියන විදිහට තොරතුරු තහවුරු වෙලා තියෙන්නේ ඇගේ මේ අනතුරු සිදු වෙලා තියෙන්නේ. අපි කියන්නේ කොහොමද ඒක මේ අර මේ යන රියන්තර මේ අධික වේගය පාලනය කරගන්න බැරි වෙලා ගිහින් තමයි ඇයට මේ විදිහට අනතුරුක ලක් වෙන සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඇයව රෝහලට ගෙන යන කොටත් ඇයි අතරතේදී මිය ගොස් හිටියා කියලා තමයි ඉතින් ආරංචි මාර්ග වර්තා කරන්නේ. ඉතින් කොහොම හරි කයිලි කියලා කියන්නේ අපිට ලස්සන මතක ගොඩක් දීපු පුංචි තරුවක්. ඉතින් කයිලිට අපි සුභ ගමන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාට මතක් කරනවා හවස 4 වෙනකන් මාව අහගෙන ඉන්න කියලා. දවල් 1:26 there.

0: 89.1 Supreme Radio. සමුරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22.
1: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
2: එතකොට දැන් ආදරේ දැනෙනවද?
1: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
2: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: ඩෙංගු
0: මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
4: අත් පිහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුහරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට ඉවතරෙන මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
3: හිතට ශක්තිය
2: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහරයි යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
6: කලර්ස් වල පිළිකෑම
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
6: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
8: The welcome show.
9: I work for Bodas and Akavala with us on Hatta.
8: Supreme Radio, the welcome show.
3: Satya Davas Pahima, Ude Hatata.
8: The welcome show.
9: Anugrahaya.
10: Vartha Pita Vartha, Tabane Koti Ate, NLV, Tanaritahane, Lutraye, Rupyal Koti, Dahatuna, Name, Ate, Ikmavu, Devanta, Supirite, Agalabadim, Rate, Sangvardhaneta, Devanta, Shaktya, Pemin, Obad, Tinava, Ratat, Tinavana, Jati, Mahatana, Sampata, Tanaritahane, Viladikan, Obad, Koti, Pajakuan.
11: Meltol, Hisarate, Una, Sempratishava, Angapathavi, දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
12: 89.1 89.3
3: සුප්‍රීම් රේඩියෝ සින්දු කැෆේ
13: සින්දු කැෆේ

සංජීව කුමාර අධ්‍යක්ෂණය කරන විහක ප්‍රේමය සිංහල චිත්‍රපටය ඕන ළඟදීම දිවේනි පුරා සිනමා ශාලාවල් වල තිරගත වෙනවා. ඉතින් මේ සිංහල චිත්‍රපටියට ජනකාන්ත රංගන ශිල්පීන් ශිල්පිනියන් රසක් එකතු වෙනවා. ඉතින් ඒ අතරේ අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් තමයි සබිතා පෙරේරා මහත්මිය. ඉතින් දිගු කාලයක නිහඩියාවකට පස්සේ ආයෙ අපිට මේ චිත්‍රපටියෙන් දකින්න පුළුවන්. ඉතින් ඇය අන්තිම වරට රඟපාපු චිත්‍රපටිය නිකුත් වෙලා මේ දැන් අවුරුදු 11ක්. ඒ කියන්නේ අන්තිමට ඇය රඟපාපු ඇඩ්‍රස් නෑ චිත්‍රපටිය. ඉතින් ඊට පස්සේ අවුරුදු 11කට පස්සේ තමයි ඔන්න ඇයව අපි නැවත රුධිරයෙන් දකින්න. ඉතින් සබිතා පෙරේරා මහත්මිය ප්‍රධාන රංගන දායකත්වයක් ලබා දෙනවා මේ විහංග ප්‍රේමයේ චිත්‍රපටියට. ඒ වගේම ඊට අමතරව අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචි හේව, මහේන්ද්‍ර පෙරේරා, ඩිසි රාජපක්ෂ ඇතුළු නළු නිළියන් රැසක් මේ චිත්‍රපටියට රංගණයෙන් එකතු වෙනවා. ඉගිල්ලෙන්න මාළුවෝ, දැවෙන විහගුන්, ආසු වැනි සම්මානනීය නිර්මාණ ලාංකීය සිනමාවට ගෙනාපු සංජීව පුෂ්පකුමාරගේ 4 වෙනි චිත්‍රපටිය තමයි මේ විහග ප්‍රේම. ඉතින් ඔන්න අගෝස්තු මාසේ 7 වෙනිදා ඉඳලා අපිට මේ ෆිල්ම් එක බලන්න පුළුවන්. දිවයින පුරාම සිනමා ශාලාවල් මේ ෆිල්ම් එක තිරගත වෙනවා. අගෝස්තු 7 තමයි දවස. හරි, ඉතින් ඔන්න ඔය විදිහට අපේ රටේ එන්න තියෙන ඉස්සරහට එන්න තියෙන අලුත් වැඩක් ගැන තමයි මම මතක් කරේ. ඔයාලා කරන්න වැඩක් තියෙනවා. ඉතින් වෙන මොකද මේ හවස 4 වෙනකම් මාව අහගෙන ඉන්න ගමන් මට කතා කරන්න මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. දවල් 1:53 දැන්.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: Sindhu Cafe.
1: දවල් දෙකයි විනාඩි 8යි දැන් වෙලාව. අපේ දෙවෙනි පැය තමයි මේ විදිහට පටන් ගත්තේ. ඉතින් දෙවෙනි පැය පටන් ගත්ත ගමම මතක් කරන්නම් මේ පැත්තට එන්න ඕන පාරවල් ටික. 011 2 510 510ට කෝල් කළාට මේ පැත්තට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් 0718 89 389 3ට WhatsApp message එකක් එවලත් ඔයාලට මේ පැත්තට එන්න පුළුවන්. ඒ වගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකකින් අපිව දැන් ඔන්ලයින් අහන්නත් ඔයාලට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, තව වැඩ ගොඩක් තියෙනවා ඔයාට සිද්ධ කරන්න. යන Facebook එකට, Facebook එකේ අපේ පේජ් එක තියෙනවා Supreme Radio, අපිව ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න, ලයික් එකක් දාන්න අපේ පේජ් එකට, බලන්න අපේ පේජ් එකේ මොනවද ඔයා වෙනුවෙන් අප්ලෝඩ් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ යාළුවොත් එක්ක දේවල් ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් Facebook එකෙන් නවතින්න නැතුව යන්න හොම YouTube එකද, YouTube එකෙත් අපි හිටෝ ඔයා එනකම් මගේ බලා channel එක තියෙනවා. අපි subscribe කරන්න, ළඟම තියෙන bell icon එකත් click කරන්න. YouTube එකෙන් නවතින්න එපා, යන්න TikTok එකට. TikTok එකෙත් අපි follow කරන්න. Instagram එකෙත් අපි ඉන්නවා. Instagram එකෙත් අපි follow කරලා තියාගන්න කියලා තමයි ඉතින් මට ඔයාලට මේ කියන්න තියෙන ආදරය. Right, අපි යනවා සින්දුවක් අහන්න. දැන් මෙන්න මෙහෙමයි කතාව. හරිද? අපි හරිම අමුතුයිනේ හැඟීම් ප්‍රකාශ කරනවා. පස් දෙනෙක් ගත්තම පස් දෙනා හැඟීම් ප්‍රකාශ කරන විදිය පස් විදිය. දැන් සාමාන්‍යයෙන් දුකක් දැනුනම අපි මොකද කරන්නේ? එක්කෝ අපි පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා, අඬනවා. සමහර කට්ටිය එනවා දුකක් දැනුනම මේ හිතට මේ ඒගොල්ලෝ කොලයක් කරගෙන කවිලින කට්ටිය. අපේ ස්කූලේ ඉවකේ ටීචර් කෙනෙක් හිටියා. හරි, ටීචර් තමයි කිව්වේ එහෙම කරනවා කියලා. ඉතින් ඒ වගේ දැන් දුකක් දැනුනම අපි කරන්නේ ඒ වගේ එක කයකකත් කතා කරන්නේ නැහැ. කාමරයට ගිහ දොර වහගෙන අපි පැත්තකට වෙලා ඉන්නවා. එහෙම සතුටකදී මොකද කරන්නේ? ඔකේ අනිත් පැත්ත නේද සතුටක් දෙනවා. අපි හයියෙන් කෑ ගහනවා, හිනා වෙනවා, පුඩි ගහනවා නේද, වැරද ගන්නවා, එකිනෙක අතර නටනවා නේද. එතකොට දැන් එක එක ඒ කියන්නේ දුකේදී අපි හැඟීම් ප්‍රකාශ කරන විදිය එක විදිය වෙනස් විදියක්. එතකොට සතුටදී අපි හැඟීම් ප්‍රකාශ කරන්නේ තව විදිහකට. හැබැයි යෝගලන්න පුළුවන් ওই දෙක මාරු කරගන්න. ඒ කියන්නේ මේ දුකට නටන්න පුළුවන්. එහෙම ඉන්න සමහර කටි දුක නැති කරගන්න ඇති වෙනකන් සින්දු කියනවා, දුක නැති කරගන්න ඇති වෙනකන් නටනවා. ඒ වගේ මේ දුකට නටන්න පුළුවන්. ඉතින් මම නෙමෙයි කියන්නේ, කසුන් තමයි එහෙම කියන්නේ. දවල් 2:10 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: ඔබට හැකිනම් දුවගෙන යන්න. එහෙම නැත්නම් ඇවිදගෙන යන්න. එහෙමත් නැත්නම් දන ගහගෙන යන්න. වැදගත් වෙන්නේ නිවැරදි දිශාවට ගමන් කිරීම පමණයි.
2: සිහින දිනන ජයග්‍රාහි දවසකට පාරක යන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ ෆයිබලේස සීන්සි ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිලලාංචන නාමපූර්දැන් අනර්ගනිමාවකින් බෙල්ලංවෙල පන්සලසල ඔප්නිින් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න බිින්ඳුව එකකයි දෙකයි හත්සීතිස් නවයයි එකසියාසුවට. උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුමමිලට ගතහැකි නවතම සුපිරි වෙලන් සැල්ජාලය කසාගල ක්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සහගම්පොල සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
1: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සිංහල්ලා ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
2: සෙනසුරාදා
0: සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න, කෝල් කරන්න 0112 510 516ට.
3: අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

1987 වර්ෂය කියලා කියන්නේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ඒ වගේම ගොඩක් ජනාදරයට පත්වෙච්ච චිත්‍රපටයක් නිකුත් වෙච්ච වර්ෂයක්. ඉතින් ඒ තමයි ඔබටයි ප්‍රිය ආදරේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අපේ ලංකාවේ හිටපු දක්ෂතම අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඒ තමයි සුනිල් සෝමපීඩිස් මහත්මයා. ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් එකතු වෙනවා විජය කුමාරතුංගයා, ඒත් එක්කම ගීතා කුමාරසිංහ මහත්මිය සමගින් සනත් ගුණතිලක මහත්මයා. ඉතින් මේ චිත්‍රපටය ගැන කතා කරනකොට දින 75කින් මේ චිත්‍රපටිය සිනමා ශාලාවලින් ඉවත් කරන්න තමයි සැලසුම් කරලා තිබ්බේ. හැබැයි කවුරුවත් හිතුවේවත් නැති විදිහට මේ චිත්‍රපටිය ජනප්‍රිය වෙනවා. ඉතින් ඒ මොකද කියලා දන්නවද? 1988 වර්ෂයේදී විජය කුමාරතුංග මහත්මයාගේ වියෝවෙන් පස්සේ තමයි මේ ෆිල්ම් එක ගොඩක් ජනප්‍රිය වෙන්න පටන් ගන්නෙ. ඉතින් හිතුවේවත් නැති විදිහ ජනගහක් මේ සිනමා ශාලාව වෙත ඇදී එනවා මේ චිත්‍රපටිය බලන්න. ඉතින් ඒ නිසාම මේ චිත්‍රපටිය තව සති ගණනාවක් එක දිගට තිරගත වුණා. මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවා නම් 80 දශකයේ ජනප්‍රිය වෙච්ච රොමැන්ටික් නාට්‍යමය චිත්‍රපටයක් තමයි මේ ඔබට ප්‍රිය ආදරේ චිත්‍රපටිය. ඉතින් මේකේ කතාවේ මූලික තේමාව වෙන්නේ තරුණ යුවලකගේ ආදරය. ඒ ආදරයට මුහුණ දෙන්න සිද්ධ වෙන පවුල සහ සමාජ බාධක, ඒ වගේම වරදවා වටහා ගැනීම සහ කැපකිරීම, මෙන්න මේ හැම දෙයක් එක්කම ආදරය රැකගන්න මේගොල්ලන් කරන මේ සටන වටහා ගැටිච්ච කතාවක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ චිත්‍රපටිය අපිට හරි ලස්සන ගීත කීපයක් හම්බ වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මනාලියන් සඳවාගේ ආශාවේ ආශාවේ, දියකිඳුරියසේ සාගරලා වැල්ලේ, ඒ වගේම විලහා පියුමලසේ සිහිනේක ජීවිතේ. ඉතින් මේ වගේ ලස්සන සිංදු කීපයක්ම අපිට හම්බ වෙනවා. ඒ අතරින් තවත් ඉතාමත් ජනප්‍රිය ගීතයක් තමයි දියකිඳුරියසේ සාගරේ. අපි බලමු මේ සිංදුවේ මොකක්ද අපිට කියන්න කියලා. දියකිඳුරියසේ සාගරේ, දෝතින් ගෙන ආදරේ. තමන්ගේ ආදරණීයව සාගරයේ මතුවෙච්ච දියකිඳුරිය. දියකිඳුරිය කියලා කියන අපි දන්නා සුරගෙන කතාවට ඉන්න හරිම අලංකාර සත්ත්ව කොට්ටාසයක්. ඉතින් මේ දියකිඳුරියට සමාන කරන දියකිඳුරියත් එක්ක සසඳනවා. ඇය තමන්ගේ අද්දකෙම ආදරය රැඟගෙන එනවා කියලා තමයි කවිය මෙතනින් අදහස් කරන්නේ. මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළි රූ මැවේ. ඉතින් මේ ඇය නිසා කවියගේ හදවත, එහෙම නැත්නම් මේ ආදරවන්තයාගේ හදවතේ ආදරයෙන් පිරිච්ච ලස්සන සිතුවම් මැවෙනවා. ඇගේ රූ පේරන් පිළිමයක් වගේ වටිනවා සහ අමතක නොවන එකක් බවට පත් වෙනවා. කිව මැන ඔබ කවුද ඔලාදේ? ඔයා කවුද? මේ තරම් සුන්දර කෙනෙක් කොහෙන්ද ආවේ? හරිම පුදුමයෙන් වගේම හරිම ආකර්ෂණයෙන් යුතුව තමයි මේ ප්‍රශ්නය අහන්නේ. දේහලතාවේ රූසිරි වරුණේ නොදැනී මේ නෙත යාවෙලා. ඇයගේ ශරීරයේ ලාලිත්‍ය, ඒ වගේම සුන්දරත්වය දකිනකොට මේ ආදරවන්තයාගේ ඇස් දෙක අදාගන්න බැරි වෙනවා. ඇස් ඇදිලා යනවා. දිගුනිල් වරලේ නිලුපුල් නයනේ සැඟවේවාද පාවෙලා. දිගුකල්, ඒ කියන්නේ මේ දිගුකලු කෙස්, ඒ වගේම නිල් මානිල් වගේ ඇස් ගැන වර්ණනා කරනවා. ඒත් එක්ක මේ සුන්දරත්වය තුළ තමන්ගේ හිත ගිලී පවතිනවා කියලා තමයි මෙතනින් අදහස් කරන්නේ. ඒ වගේම මනසේ ඇතුනා දෙනෙතින් මිදුනා සිහිනිය සේ නොපෙනී කිය. ඇගේ රූපය හදවතේ සදහට මැදිලා ගියා. නමුත් ඇය සිහිනයක් වගේ එකමරම නොපෙනී ගියා. මේ දිවි ගමනේ රන් ටැබ ඔබ වේ උපදින සසරේ වාසන. කවියගේ ජීවිතයට, එහෙම නැත්නම් ආදරවන්තයාගේ ජීවිතයට වටිනම සම්පත ඇය. ඒ වගේම ඇය හමුවීම මේ ජීවිතයේ විතරක් නෙවෙයි පෙර පින්වල ප්‍රතිඵලයක්, අපි කියනවා සසරේ වාසනාවක් විදිහටත් මෙතන මේ ආදරවන්තයා සැලකනවා. ඉතින් මේ ගීතයේ සමස්ත තේරුම ගැන කතා කරවතින් මේ ගීතෙන් කියන්නේ අතිශයම සුන්දර තරුණයක් හමුවීමෙන් කෙනෙක්ගේ හදවත ආදරෙන් පිරියන ආකාරය, ඒ වගේම ඇගේ රූපය, සිනහව, ඇස් සහ ඇගේ වරලස වගේ මෙන්න මේ දේවල් මේ ආදරවන්තයාට දැනෙන විදිහ මායාවක් විදිහට තමයි දැනෙන්නේ. ඉතින් ඇගේ සිහිනයක් වගේ පැමිණිලා නැවත නොපෙනී ගියත් ඇගේ මතකය සදා කාලිකවම හදවතේ රැඳෙනවා කියන එකත් මෙතනින් අපිට කියනවා. ඉතින් අවසානයේදී ඇය තමන්ගේ ජීවිතයට ලැබිච්ච ශ්‍රේෂ්ඨතම වාසනාව සහ වටිනාම වස්තුව කියලත් මෙතනින් ප්‍රකාශ කරනවා. ඉතින් මේ ගීතය සංගීතවත් කරන්නේ ජ්‍යෙෂ්ඨ සංගීත අධ්‍යක්ෂක සරද්ද අල්විස්. මේ ගීතය පද රචනය කරන්නේ ප්‍රවීණ කේයපද රචක උපාලි ධනවල විතානය. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ ලංකේ සිනමාවේ අමරණීය හඬ එච්.ආර්. ජෝතිපාලයන්.

0: අත්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: Happening evening drive එක
2: lead කරලා
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ
3: බොනි කර තරුවක් තමත් බොනි කර තර
1: back to back සින්දු අහන්න
5: let's go every weekday at 4 PM in Porto with Ashi Ali the welcome show
6: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන
7: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරි වටදාගේ නේද?
4: ඔව්.
7: ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්න ලිපු. නිල්ලග්ගම නොයා නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
6: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
9: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi hande. Magi rata.

0: Sindhu Cafe.
1: ්‍රේකට යන්නත් ඕනේ ප්‍රේකට යන්න කලින් සිින්දුවක් අහන්න ඕනේ. ඊට කලින් මේ පැතට කතා කරපු යාළුව කිහිපදෙනෙක් මතක් කරන්නත් ඕනේ. හරික නිසා මම ඉස්සලාම මට කතා කරපු යාළුවෝ ටික මතක් කරලා ඉන්න. මට කතා කරා කෝට්ටෙන් එඩ්වර්ඩ්. ඉතින් මට කතා කරලා කිව්වා නිල්මිනීව, නීලමනීව, නිලන්තිව, ෂෙනුලිව, එවකේම ෂෙමෝන්ව, ඒත් එක්කම ආනියාව ලස්සනම ලස්සන මරියසල් ගුණතිලක මහත්මියක සිින්දුවකට එකතු කරගන්න කියලා මම සිින්දුව දෙන්නම්. හරිද? රයිට්. ඊට පස්සේ ජගත් පානතුරේ මට කතා කරා, කතා කරලා කවියක් දුන්නා. දෙකු වරලෙස මොහුනට තව ලස්සන වැඩි කරනවා, දෙන යන වැල්මෙන් ලස්සන තව තව වැඩි කරනවා, දෙතුන් සලා හින හෙන විට ලස්සන තව ගෙනෙනවා, නිවේශ ඔබ සඳට වඩා ලස්සන වී පෙනෙනවා. බොම ස්තුතියි. ඉතින් හැමදාමත් වගේ මගේ ගුණ රුව වර්ණනා කරල ලස්සන ලස්සන කවියක් මට දෙනවට දිග හැමදාම තවත් තවත් ඉදිරියට මේ වගේ ලස්සන කවි මට දෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ජාගත්. රයිට්. ඉතින් මේ විදිහට මට මේ පැත්තට කතා කරපු යාළුවෝ දෙනවත් කිප දෙනවත් එකතු කරගෙන අපි යමු ලස්සනම ලස්සන සිඳුවක් අහන්න. දවල් දෙකයි විනාඩි 42 දැන් අවස 4 වෙනකම් මම මෙතන.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: දවල් දෙකයි වෙනඩි 45 දැන්.
2: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012. ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම්ම යමු සංචාරයක්.
0: Travel with Supreme.
3: සතිය දවස් පහේම
4: The Welcome Show අහන්න.
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
0: The Welcome Show.
3: අයිබෝන් සුබදාසනාකවල උදෑසන හන්න.
0: Supreme Radio The Welcome Show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
0: The Welcome Show.
3: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රට.

89.1 89.3 Supreme Radio.

එහෙම සමහරක් කෑම වර්ග තියෙනවා. ඒ කෑම එකට මේ කෑමක නැත්නම් කිසි ගැළපීමක් නැහැ. උදාහරණයක් විදිහට දැන් කිරිබත් අපි ගන්නකොට කිරිබතේ ලුණු මිරිසුව තමයි ගොඩක් අපි අතර ජනප්‍රියනේ. සමහරක් කට්ටිය නම් කිරිබත් පරිප්පුත් එක කනවා. ඔව් අනේ මාත් සර්ප්‍රයිස් වුණා. කිරිබත් විසිනේ කනවා, එක එක විදිහට කිරිබත් කනවනේ, පොල් පැණිත් එක කනවා. හැබැයි ඉතින් කිරිබතේ ලුණු මිරිසුව කියලා කියන්නේ ඒ දෙන්නගේ තියෙන සම්බන්ධතාවය අපිට වචන වලින් කියලා විග්‍රහ කර නිවා කරන්න බෑ. ඒ වගේ තමයි පරිප්පුයි පානි පරිප්පුයි බදුයි කියලා කියන්නේ නේද? රාජ භෝජන වගේ නම් අපිට මාර බැඳීමක් මේ දෙන්නගේ අතර තියෙන්නේ. මේ වගේ තමයි මේ නැටුම සහ බොලිවුඩ් සිනමාව අතර තියෙනෙත් අර මං කලින් කිව්වා වගේ කිරිබත් එක්ක ලුණු මිරිස් වගේ සම්බන්ධය. එයා නැතුව මෙයාට බෑ වගේ එකක් තමයි තියෙන්නේ. එකක් නැතුව අනිත් එක කරන්න හරිම අමාරුයි. ඉතින් මේ ඉන්දියානු ඩාන්ස් රියැලිටි වැඩසටහන් වලින් කරලියට ආපු දක්ෂතරු බහුතරයක් මේ වෙනකොට අද වෙනකොට බොලිවුඩේ නර්තන පුහුණු ශිල්පීන් ශිල්පිනියන් විදිහට රැකියා කරන අය තමයි ඉන්නේ. දැන් කොහොමහරි මේ කතාව කියන්නේ කවුද? මමද? දැන් මම නෙමෙයි, ධර්මේෂ් තමයි කියන්නේ. දැන් මේ අතරින් මේ රෙමෝ ඩිසෝසා කියලා කියන්නේ අද වෙනකොට චිත්‍රපට අධ්‍යක්ෂකවරෙක්. ඉතින් එයා ෆල් 2, ABCD, ABCD 2, රෙස්ට්‍රීම් එන මේ වගේ ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරෙක්. දැන් මේ රෙමෝ ගැන මේ කතාව ධර්මේෂ් තමයි කියන්නේ. රෙමෝ සර් දැන් කොහොමද මේ ධර්මේෂ් කියනවා, රෙමෝ සර් දවසක් අපි හැමෝටම ඒගොල්ලන්ගේ ගෙදර එන්න කිව්වා. ඉතින් අපි හිතුවේ සර් අපිට පාටි එකක් දෙන්න තමයි එන්න කියන්නේ. ඉතින් ඒක නිසා අපි හැමෝම ගියා හොඳට ඇඳගෙන. පාටියකට යනවා නම් අපි පොඩක් ලස්සනට ඇඳගෙන යනවනේ. ඇඳ පැළඳගෙන අපි හැමෝම හෙට්ට කියා. ඒත් එතනට කියව එහෙම පාටි එකක් නැහැ. අපි ඒත් බැලුවා අපිට දවසත් වැරදුනවා දප්පා. එන්න කිව්වේ අද නේද? ඔව් දවසත් හරි. ඉතින් අනේ මන්ද ඒ වුණාට මේ මුකුත් නැහැ, ලයිට් එකක්වත් දාලා මුකුත් එහෙම නැහැ කියන මේගොල්ලෝ කෝකටත් කියලා කොහොමරි ගෙදර බෙල් එක ගහලා තියෙනවා. ඊට පස්සේ රෙමෝ එලියට ඇවිල්ලා මේගොල්ලන්ට මේ ඇතුළට එන්න කියලා ආරාධනා කරලා තියෙනවා. දැන් මේගොල්ලෝ හැමෝම ආයෙත් ඇතුළට එන්න ඉඳ ගන්න වාඩි වෙන්න කියලා, මෙහෙම වාඩි වෙන්න කියලා එහෙම කියලා මේ රෙමෝ කියපු මේ වචනේ දැන් ධර්මේෂ් කියනවා, එදා ඒ සර් කියපු දේ මට අදටත් අදාහ කරන්න බෑ කියලා. මොකක්ද දන්නවද කියලා තියෙන්නේ? මගේ ඊළඟ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඔගොල්ලෝ කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ ධර්මේෂ් කියනවා, අපි හැමෝම එකිනෙකා බදාගෙන ඇඬුවලු. ඒ විතරක් නෙවෙයි, මේ මේ චිත්‍රපටියේ දැන් ප්‍රභුදේවා, තුෂාර්, කාලියා, ගණේෂ්, ආචාර්යා මේ වගේ ප්‍රසිද්ධ නර්තන පුහුණුකරුවන් පවා රඟපාන චිත්‍රපටිය. ඉතින් ඇත්තටම අපිට ලොතරැයක් ඇදුනා වගේ. ඇත්තටම එදා වේල කන්න නැතුව දුප්පත් පවුල් වලින් තමයි අපි ආවෙ. ඉතින් අපිට ඒවා හීනකින්වත් පෙරලා තිබ්බේ නැහැ. බොලිවුඩ් නළුවෙක් වෙන එක ඉතින් මේ හීනේ හැබෑ කරලා තියෙන වෙන කවුරුත් නෙමෙයි, රේනෝ. ඉතින් මේ ධර්මේෂ් තමයි මේ කතාව කියන්නේ. ඉතින් අර දෛවය කියලා කියන්නේ ඒ වගේ හරි මහ පුදුම දෙයක් නේද? අපි කොහේ කොහොම හිටියත් වෙලාව ආපුවම සුදුසු දේ සුදුසු වෙලාවට ඒ විදිහම අපිට ලැබෙනවා. අර අපි කතාවට කියනවා නේද, දෙන දෙයියෝ උඩ පැන පැන තමයි දෙන්නේ කියලා. අන්නේ වගේ වැඩක් තමයි අපේ ධර්මේෂ්ටටත් වෙලා තියෙන්නේ. ධර්මේෂ්ට විතරක් නෙමෙයි මේ වගේ වැඩ ඕන තරම් එදිනෙදා ජීවිතේදී ඔයාටයි මටයි වෙලා තියෙනවා නේද? ඉවසීමේ සරසීමෙන් බලාගෙන ඉන්න හවස 3යි විනාඩි 12යි. දැන් හවස 4 වෙනකන් මම මෙතනයි.

0: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට අතරේ මේ පෘථිවියට අමතරව හිතන්න පුතව කොයි හරි
0: හිතට ශක්තිය
1: සිරුරට සුවය
2: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වල පිළිකෑම
4: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද? ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරයේ විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්න ලිපු. නිල්ලක්ගම නොයා නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: ඔබට හැකිනම් දුවගෙන යන්න. එහෙම නැත්නම් ඇවිදගෙන යන්න. එහෙමත් නැත්නම් දන ගහගෙන යන්න. වැදගත් වෙන්නේ නිවැරදි දිශාවට ගමන් කිරීම පමණයි.
2: සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දෙවලව හවස තුනයි විනාඩි 30යි.
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
3: ටුවරිස්ට් වීසාකකින් එවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලි හෙට එවුවහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: Happening Evening Drive එක
5: ලීඩ් කරලා
6: ඔබ ඉන්නේ කොහෙද කියලා
7: වරු කියනවා. ඉතින් ඒ වගේ උගලට වරු කියන්න බෑනේ.
4: Back to back Sindhu Ahanna.
8: Let's go.
9: Every weekday at 4 PM in Porto with Ashi Ali.
10: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
11: The welcome show.
1: I burn සුබදාසනක බලව උදෑසන හන්න.
11: Supreme Radio the welcome show.
12: සතිය දවස් පහේම උදේ 7ට.
11: The welcome show.
1: අනුග්‍රහය.
13: වාර්තා පිට වාර්තා තඹමේ කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
14: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
15: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
16: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
17: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිළි නිරන්තරයෙන් වසා තබන්න.
16: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: සමාලෝකයේ දන්න නොදන්න අලුත්ම විස්තර
1: ආටිස්ට් ගොසිප්.
2: අපිට මේ තෑගි හම්බ වෙනවන ගිෆ්ට් හම්බ වෙනවාන නේද, බර්තේවල්ට හම්බ වෙනවා, එතකොට ග්‍රඩ්වේෂණ එකකද අපිට හම්බ වෙනවා, වැලන්ටයින් වැලන්ටයින්වල්ට අපිට ගිෆ්ට් සම්බෙන එකක විදිහට අපිට ගිෆ්ට් හම්බ වෙනවානේ. තම වැලන්ටයින්ගෙන පොඩක් කතා කරෝති ඉන්න ද වැලන්ටයින් වනටත් වාට ගිෆ්ට් හම්බෙලා ඇති නේද. ඉතින් මේ ඔය අතරේ මේ ශිල්පා ෂෙට්ටිට හම්බ වෙච්ච අමුතුම ජාතිය වැලන්ටයින් ගිෆ්ට් එක ගැන තමයි ඔයාට මේ කියන ලෑස්ති වෙන්න. ඇයිති මේක අහලා ඔයා බොයෆ්‍රෙන්ඩ් කරදර කරන්න එපා, අනේ මටත් ඒ වගේ තෑගක් කරන්න කියලා. ඊපස්සෙ මෙතන මට ඉන්න හම්බෙන එකක් නෑ, මොනවද නිමේෂෝ කරන්න කියලායි. රයිට්, 2009 අවුරුද්දේ IPL ක්‍රිකට් තරගාවලිය ලෝකෙ පුරාම ලොකු පෙරළියක් කරනකොට රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ සම හිමිකරුවන් විදිහට බොලිවුඩ් නිලි ශිල්පා ෂෙට්ටිත් එක්ක යාගේ සැමියා තමයි රාජ්කුන්ද්‍රා කියලා කියන්නේ මේදර තමයි එකතු වුණේ. හැබැයි මෑතකට තිබ්බ මේ ඉන්ටර්වයු එකකදී මේ රාජ්කුන්ද්‍රා හෙළි කරලා තියෙනවා තමන් ඒ දවස්වල රුපියල් කෝටි 81.9ක් වැය කරලා රාජස්ථාන් රොයල්ස් එකෙන් ගත්ත 11.7% කොටස් හිමිකම ඇත්තටම ශිල්ප වෙනුවෙන් දුන්නේ වැලන්ටයින්ස් ඩේ ගිෆ්ට් එකක් විදිහට කියලයි. අනේ ඉතින් ඕන් හැටි කොහොමද ගිෆ්ට් එක? ඕ රුපියල් කෝටි 82ක වැලන්ටයින් ගිෆ්ට් එකක් දෙයනේ. ඉතින් එදා මාධ්‍යවේදීන් මේ ශිල්පගෙන් මේ කෝටි ගණනක තෑග ගැන අහනකොට මේ ඇයි හිනා වෙලා කියලා තිබ්බ. මේ මේකෙටින් ගොඩාක් මේ ගණන් තෑගක්, ඉතින් මට ගොඩක් සතුරු වෙන්න වෙනවා කියලා තමයි ඉතින් කියලා තිබ්බේ. ඒ වගේ මේ දවස්වල පැවතීච්ච ලෝක ආර්ථික අර්බුදයත් එක්ක මිශ්‍ර ලෝක මුදලක් ආයෝජනය කරන එක සම්බන්ධයෙන් මේ ශිල්ප නම් කියලා තිබ්බේ ලෝකෙට මොන ප්‍රශ්න ආවත් ක්‍රිකට් කියන්නේ කවදාවත් ජනප්‍රියත්වය අඩු වෙන්නේ නැති දෙයක්. ඒ නිසා මේක බය නැතුව කරපු බුද්ධිමත් ව්‍යාපාරික තීරණයක් කියලා තමයි ඉතින් ශිල්ප කියලා තිබ්බේ. රාජ්කුන්ද්‍රත් ඉතින් කියලා තිබ්බේ මේ මේක මේ තමන්ගෙන් ඇයට විතරක් නෙවෙයි දෙන්නගෙන්ම එකිනෙකාට ලැබිච්ච ලෝකයේ අති දැවැන්ත වැලන්ටයින් ගිෆ්ට් එක කියලා තමයි රාජ්කුන්ද්‍රත් කියලා තිබ්බේ. ඒ කියන්නේ මේ මේක මේ මේක ජොයින්ට් චේන්ජ් එකක් කියලා තමයි ඉතින් එයා කියන්නේ. කොහොම හරි මේ දැවැන්ත ජයග්‍රහණ රසක් අත්කරගත්ත 2015 චෝදනා විවිධාකාර චෝදනා එළවීමත් එක්කම මේ රාජ්කුන්ද්‍රට මේ ක්‍රිකට් තරග සම්බන්ධතාවලින් මේ ඉවත් වෙන්න සිද්ධ වෙනවා. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේනේ. දැන් කටින මං අර කිව්ව අනික් කතාවලින් නැදගත් න දෙයනේ එච්චර වැලන්ටයින් gift එකක් මට තමයි මුකුත් නැති. ඇයි ඔයාට බැරි බබා? දැන් ඔම්මේ මේ මං කිව්ව ප්‍රශ්න ඇති කරන්න නෙමෙයි මං කිව්ව, නිකන් දැන ගැනීම පිණිස කොහොමද ඉතින් ආත්‍යක උපාදූප ෂෙයා කරගන්න ඕනේ. දැන් ඉතින් ඔන්න මාව අල්ල ගන්න තු ඕන එකක් ඕන රණ්ඩු කරන්න අට්ටු නෑ. හරිද මට අර තෑග්ගෝනේ මේ තෑග්ගෝනේ කියලා. හවස 3:40යි.

0: ಸುಪ್ರೀಂ ರೇಡಿಯೋ ಮೇಕರ್ ಸೂಪೀರಿಯರ್.
1: සුප්‍රම් රේඩියෝ හගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩේ දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසම් මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: හවසතුනයි විනාඩි 45 දාන්
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොල
1: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
5: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
6: එතකොට දැන් ආදරේ දැනෙනවද?
5: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
6: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
5: සතියේ දින බලා රාත්‍රී 7ට.
7: අනුග්‍රහය.
8: එන්න

0: 89.1 89.3 Supreme Radio Sindhu Cafe.
1: හතලිස් හතත් වනා දැම් වෙලාව යන්න වෙලාව හරි කියල තමයි දැන්වේ මට හිමින් හිමින් එලා එක වගේ මතක් කරන්නේ. අනික නිසා යන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕනවාට හෙට දවස ගැන හෙට රෙක්වස් ෆ්‍රයිඩේ වගේ හිතේ තියෙන සින්දුව මගින් ඉල්ලගන්න වැඩි වෙලාඉන්න දවල් එක වෙනකොට මම එනවා ඔයාගේ ළඟට. දෙකටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියලා තවල මතක් කරනවා. ගෙයින් නම් සතරින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න මන් නිමේෂා.

0: කවුලෝ කෝ කවුද කොයිද ගිය කට්ටිය? අනේ මේ මං ඇවිල්ලා ඉන්නේ හවස 4යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

0: down
1: hater hater
2: down down house hatray vinadi dekhai iyet kiwa mama yanawa nan kiyala yanno ni nokiya yanna hoda na kawuda hema kare iyye man owata hema karada na mul pay purawata ekka dikata sindu thila ilanga pay purawata na ekka na mul pay purawata කතා කරලා ඊළඟ බය පුරාවට කිසිත් නොකිය ඉඳලා ඊළඟ බය පුරාවට කතා කරලා මම ගෙදර ගියා. ඔයා මාව හෙව්වා කෝ කියලා. මං ඇවිල්ලා ඉන්නේ අද. TikTok live එකේ ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවාද? මාව හෙව්ව පහුගිය දවස් දෙකේ මම TikTok live වෙන්නේ නැත්තේ ඇයි? මගේ තත ගලවලා යෝ. මගේ තත ගලවලා යෝ. ඒ නිසා මම live පාවෙ නැත යෝ. ඒ වුණාට මම තතකුත් දාගෙන අද live ඇවිල්ලා තියෙනවා. ඒ නිසා බලන්න කට්ටිය එන්න Supreme Radio TikTok fan page එක පැත්තට. ගිහලා page එක follow කරලා live එකට set වෙන්න කියලා මතක් කරනවා. ඉතින් අද සුපිරිද විදිහට කිසි වෙනසක් නැහැ WhatsApp number එකේ විදිහටම තියෙනවා 0718893893. ඒ වගේම 0112 516 510 hotline එකක් තියෙනවා. right. ඉතින් මේ ඔක්කොමත් එක්ක ඔයාලට මාත් එක්ක ඉන්න පුළුවන් හවස 6 වෙනකන් මේ රෑ 7 වෙනකන්. ඉතින් අද කතා කරනවා ඔයාට නම් පුදුම හටක් තියෙන කටට කිසිම break එකක් නැහැ. කටට break නැහැ. නැහැ. මට නැහැ. ඔන්නවම අද කතා කරන්න යන්නේ අපේ ගොඩක් අයිට තියෙන හැබැයි කවුරුත් වැඩිපුර කතා නොකරන ලොකු ප්‍රශ්නයක් ගැන. ඒ තමයි කටට break නැතිවීම ගැන. හොඳම උදාහරණේ මම හැමෝම මට කියනවා කටට නම් break නැහැ කියලා. ඔව් මට break නැහැ. ඉතින් මොකද කරන්නේ? right. එකට හේතුවක් තියෙනවා. එහෙම තියෙනවා නම් අපි ඒකට මොකද කරන්න ඕනි? ඇයි එහෙම වෙන්නේ? කතා කරනවා අපි අද අහගෙන ඉන්න හවස 6 වෙනකම් මේ කතාව කියනවා. හරි එහෙමනම් අපි පටන් ගන්නවා මෙන්න මේ විදිහට අද. හවස 4:00 විනාඩි 4:00 සුබ සන්ධ්‍යාවක් හිතවතුනි.

දැන් වෙලාව කියද? 4:07 නේ. හරි. හොඳ වෙලාව. හොඳ දේවල් ඉගෙන ගන්න. ඉගෙන ගන්න? ඔව්. ඔය ඉගෙනගෙන තාම ඉවර නෑ. නෑ. ඔව්. A level pass නේ. Right. Okay. චීනට යන්න කැමති නෑ? කැමති නේ. High studies වලට වාගේ degree එකක් කරන්න, diploma එකක් කරන්න වාගේ high studies එහෙම නැත්නම් උසස් අධ්‍යාපන සිහිනේ සැපය කරගන්න කැමතිද චීනේ තියෙන රජයේ විශ්වවිද්‍යාලයකින්? කැමති කියලා මම දන්නවා. හැබැයි ඉතින් අපිට සල්ලි ප්‍රශ්නක් තියෙනවා නේද? ඉතින් කොච්චර සල්ලි ප්‍රශ්න තිබ්බත් අපි ඉගෙන ගන්න එකට අපේ දෙමව්පියෝ අපි වෙනුවෙන් වියදම් කරන්න දෙපාරක් හිතන්නේ නැහැනේ. ඉතින් එහෙම ඔයාගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් චීනෙට ගිහිල්ලා එහෙම සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න. හැබැයි විශ්වාසවන්ත තැනකට යන්න ඕනි. චීන ගැන කිව්වොත් එහෙම චීනේ ප්‍රයිමරි এডুকেෂන් එක පටන් ගන්න අවුරුදු 6ක්. ඒ කියන්නේ අවුරුදු 6ක් ප්‍රයිමරි এডুকেෂන් එක ළමයි කරන්න ඕනේ. ඊට පස්සේ අවුරුදු 3ක කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය අනිවාර්යයි චීනේ. ඊට පස්සේ තමයි සරසවි අධ්‍යාපනය. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ. හරිද? ලෝකෙ තියෙන ඊළම ශ්‍රේණිගත කිරීම වල පවතින এডুকেෂන් සිස්ටම් එකක් තියෙන රටක් තමයි චීන කියලා කියන්නේ. ඉතින් එහෙම රටකට ගිහිල්ලා එහෙම රටක රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයාගේ උපාධි සීනේ සැබෑ කරගන්න ඔන්න හොඳ තැනක් තියෙනවා. ඒකට හොඳ ගේට්වේ එකක් තියෙනවා චයිනා ලංකා এডুকেෂන් එකෙන්. ආවට ගෑට උපාධියක් ගන්නවට වඩා චීනට ගිහිල්ලා හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයා ආසම කරන උපාධිය කරගන්නවට අවස්ථාව තියෙනවා. හැබැයි ඉතින් චීනේ උපාධියක් ගන්න කියලා වෙන වෙන තැන්වලට සල්ලි බැඳලා ඔන්න නිකන් නාස්ති කරගන්න එපා. ඔයාගේ සල්ලි හොඳම තැනකින් ගන්න ඕනි. හරිද? ඒකට තමයි චයිනා ලංකා এডুকেෂන් එක තියෙන්නේ. ඒක තමයි මම මේ කියන්නේ කට කැඩෙනකම්. ඔයා A level pass නම් ලෝක පිළිගත් උපාධියක් හදාරන්න ශිෂ්‍යත්ව පිරිනමන ලංකාවේ එකම තියෙන තැන තමයි චයිනා ලංකා এডুকেෂන් කියලා කියන්නේ. එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙන නිසා ඔයාට පෙර පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම හැම උපාධියක්ම වඩින් ඉංග්‍රීසි මාධ්‍යෙන් හදාරන්න අවස්ථාව තියෙනවා. විශ්වවිද්‍යාලය තුලම නවාතැන් පහසුකම් වගේ වෙනත් බොහෝ පහසුකම් තියෙනවා. ඉතින් මාර තැනක් මේ චයිනා ලංකා এডুকেෂන් එක කියලා කියන්නේ. ඩිග්‍රීස් ගැන මතක් කරොත් කැමිකල් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ටෙක්ස්ටයිල්ස් ඉංජිනේරින්, බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේ තව ගොඩාක් උපාධි හදාරන්නවට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මියුසික් ඩිප්ලෝමා උපාධි හදාරන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් චයිනා ලංකා এডুকেෂන් එකේ ඉන්න ડોક્ટર භාග්‍ය, එයා හරි හොඳට ලස්සනට විස්තර කරලා දෙයි. ඔයා කෝල් එකක් දීලා බලන්න. නම්බර් එක තමයි 0777290290. චයිනා ලංකා এডুকেෂන් එක තියෙන්නේ කොහෙද දන්නවද? ඔයාට ගිහිල්ලා කතා කරන්න හිතනවනම් ඔයා දන්නවද ජයවර්ධනපුර හොස්පිටල් එක? රයිට්. ජයවර්ධනපුර හොස්පිටල් එකේ B gate එක ගාව තමයි තියෙන්නේ චයිනා ලංකා এডুকেෂන් එක. ඉතින් ඔයාගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තු වෙන්නේ චීනට ගිහිල්ලා නම් ඔන්න චීන යන්න තියෙන හොඳම තැන තමයි චයිනා ලංකා এডুকেෂන් කියලා කියන්නේ. 4:09.

0: ගත වෙලාව හවස 4 විනාඩි 16යි.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පෝර්දන් අනර්ග නිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නිම් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01112739188
3: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑතුන.
0: අප්‍රිකාවේ නැමීබියාවේ උතුරු ප්‍රදේශයේ ඉන්නා චාමර මේ ආදිවාසි කොට්ටාසයක්. මේ ආදිවාසි කොට්ටාසෙට කියන්නේ හිම්බා ආදිවාසි කොට්ටාසෙ කියලා.
4: හිම්බා.
0: ඔව්. වැඩිපුරම මේ අය දිහා මිනිස්සු බලන්නේ මේ අය රතු පාටයි චාමර.
4: ඒ
0: කියන්නේ රතු පාටට තමයි යාලගේ ඇඟ තියෙන්නේ. කාන්තා පාර්ශවය විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආලේපණය කරලා තියෙන මැටි ජාතියක්. ඕන්ජයිස් කියන ආලේපණය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණය හදන්නේ බටර් වල මේදේ තියෙනවානේ. ඒ වගේම තමයි රතු ඕෂ මැටි කුඩු කරලා තමයි ගන්නෙ. විවිධ සුවඳ වෙලවුන් පැලෑටි පාවිච්චි කරනවා. මෙන්න මේ දේවල් ටික මිශ්‍රණයක් විදිහට හදලා මේගොල්ලෝ මුළු ඇඟේම පාවිච්චි කරන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.

ඕහෝහෝ ඇති ඇති වෙලාව දුන්නහම හොඳටම සින්දු කියනවා නාමල් උඩුගම. මට චුට්ට කතා කරන් දෙන්න. හවස 4:21 වෙලාව. අද දවසේ කතාව මේ වෙලාවේ TikTok live එකේ කට්ටිය ගොඩාක් හිටියා. මෙහෙම යනවා. කොහොම ආවා ගියත් මම මෙච්චර දවයි මයික්ස් ඔන් කරගත්තාම නම් මට TikTok live එකේ තියෙන comments කියවන්න බෑ. පොඩ්ඩක් ඉන්න. ඒකට වෙනම වෙලාවක් තියෙනවා. ඒ වුණාට මට අද කතාව පටන් ගන්න බැරි වුණා. අද කතාව මගේ කට නෑ. මගේ කට ගැන. එහෙම නැත්නම් මගේ වගේ කතා කරන කටවල් ගැන. කටට break නැති එක ගැන. ඇත්තටම ඔයාගේ කටට break නැද්ද? ඇත්ත කියන්න මට. හැමෝම දැකලා තියනවා නේද? සමහර අය ඉන්නවා. හිතට ආපුකම මොකක් හරි කියලා දානවා ඩෝංගාල. මේ මම ඉන්නේ. ඒකට හොඳම උදාහරණේ. හරිද? ඒ කියපු දේ නිසා අනිත් කෙනාට මොනවා හිතෙයිද? ප්‍රශ්නයක් වෙයිද කියලා තප්පරයක්වත් හිතන්නේ නැහැ. පස්සේ ඉතින් අනේ මට එහෙම කියවුණා සෝරි. එහෙම කියලා. මම කියනවා ඒව. ඔයත් එහෙම කියනවා කියලා මම දන්නවා. හරිද? හැබැයි එතකොට වෙන්න ඕන ඩැමේජ් එක වෙලා ඉවරයි. යාළුකම් නැති වෙනවා. පවුල් අවුල් ඇති වෙනවා. ඔෆිස් එකේ ප්‍රශ්න ඇති වෙනවා. ඇයි සමහර අයට කටට බ්‍රේක් නැත්තේ ඇත්තටම? පවුල් අවුල් ඇති වුණත් ප්‍රශ්නකුත් නැහැ. එතකොට මේ සම්බන්ධතාව අවුල් වුණත් ප්‍රශ්නකුත් නැහැ. ඔෆිස් එකේ ප්‍රශ්න ඇති වුණොත් නම් ප්‍රශ්නයක්. මගේ කටේ හින්දා මට ඔෆිස් එකේ ප්‍රශ්න. හරි ප්‍රශ්න මට. ඔයාලට එහෙම ඇති. ඇත්තටම ඇයි බ්‍රේක් නැති වෙන්නේ? කටට බ්‍රේක් නැතිවීමේ ජීව විද්‍යාත්මක කාරණාව මොකක්ද? සයන්ස් පන්තියේ ගන්න විද්‍යාපත ලියා ගන්න මම මේ කියන කාරණා ටික. රයිට්. අපේ මොලේ කියන්නේ මහා පුදුම කෙනෙක් ඈ. මං කිව්වේ අපි නිදාගත්තට මෑන්ස් නිදා ගන්න රෑ තිස්සේ වැඩ. රයිට්. මොලේ කියන්නේ එහෙම එක්කෙනෙක්. අපි නිදාගත්තට හොඳට ගොරව ගොරව කාලා බීලා හොඳට මොලේ වැඩ පටන් ගන්න අපි හොඳට නිදාගත්තට පස්සේ. මොකද යාට සෑහෙන වැඩ ටිකක් තියෙනවා. දවස 30 කුණු එකතු කරන එකනේ අපේ පුරුද්ද. මොලේ කරන්නේ ආ ඔයා ඇත්ති තරම් පෑ 24ක් පුරාවට නෙමෙයි නෙමෙයි. දවල් කාලේ පුරාවටම ඔයාගේ ඇත්ති තරම් කුණු එකතු කරන්න මම රෑට ඔක්කොම ෆිල්ටර් කරනවා කියලා එයා කරන්නේ. මෑන්ස් රෑ 30 අපි එකතු කරගත්ත ටොක්සික් දේවල් අපේ ඔළුවෙන් අයින් කරනවා. ඒ නිසා හොඳට නිදා ගන්න ඕනේ. අනිත් කාරණාව තමයි පහුවෙනිදා දවසට අපිට හොඳට එනර්ජි එකක් දෙන්න එනර්ජිටික් දවසක් උදා කරන්න යා මාරුදින මහන්සියල රැතිස්ස වැඩ කරනවා. ඒ නිසා පාඩුවේ නිදා ගන්න මොලේට වැඩ කරන්න දීලා. ඒක කරන්න දෙන්නෙත් නෑ. මොකද ඔගොල්ලෝ කරන්නේ ෆෝන් එක ඔබ නිදි මරාගෙන ඉන්නවා. එපා ඒක කරන්න. මොලේට නිදා ගන්න දෙන්නකෝ අප්පා. ඇයි එහෙම කරන්නේ? හොඳ නෑනේ. අපේ මොලේ කියන්නේ මාර කෙනෙක්. යා මොලේ කියන්නේ පුදුම විදිය කන්ට්‍රෝල් රූම් එකක්. මේ කන්ට්‍රෝල් රූම් එකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. හරිද? මේ අපේ කටපොඩ තියෙන්නේ. කටපොඩ බ්‍රේක් නැති කතාවට සම්බන්ධ වෙන්නේ ඔන්න ඔතනින්. මේ කටපොඩට බ්‍රේක් නැති වෙන්නේ ওই මොලේ හින්දා. හරිද? ඇමිග්ඩලා මේක තමයි අපේ හැඟීම් පාලනය කරන සෙන්ටර් එක. තරහව වෙන්න පුළුවන්, අපේ බය වෙන්න පුළුවන්, සතුට වගේ දේවල් දැනෙන්නේ මෙතනින්. යම් කිසි දෙයක් වුණාම මුලින්ම ඇක්ටිව් වෙන්නේ මේ ඇමිග්ඩලා කියන එක. හරියට නිකන් අර ෆයර් ඇලාම් එකක් වගේ. හරි දෙයක් ඩග්ගලා ඔන් ෆයර් වෙනවා. හරි. ඉතින් ඊට පස්සේ වෙනවා මාර කතා ටිකක්. මොකද්ද වෙන්නේ? ඒක තව ටිකකින් කියන්න අහගෙන ඉන්න. මට බෑ දැන් කියන්න. ඔහොම සින්දුවක්

හතර විසට වෙලා අපිරෝ ටික්ටොක් ලයිව් එක පැත්තට කට්ටිය ඉන්නවා. ඕවා සේරම කියන්න ඕනේ දාද. නෑ පාට කරන ලද ලස්සන කඩදාසියක් මහත් ලබා දුන්න නිෂ්පාදකතුමා විසින්. නිෂ්පාදකතුමා දර හැමදේම මම මෙතන කියවන්නේ. හයි ශාරක, අද වගේ අද මගේ පළවෙනි කමෙන්ට් උනේ ඔයා. ඔයාලට බොහොම ස්තුතියි ශාරක වෙනද වගේම අද දවසෙත් පළවෙනි කමෙන්ට් උනාට. ශාරක ඔයාව ගොඩාක් ආදරෙන් මතක් කරනවා. අනේ අකීසා කාදලින් මතක් කරනවා මගේ චූටි කෙල්ලා. රුයිනා ඉන්නවා, සදස ඉන්නවා, පූර්ණිමා ඉන්නවා. ආදරේ හැමෝටම ගොඩක් ආදරේ මම බලාගෙන ඉන්නේ. වාග්ය ඔයාව ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම තව කවුද ඉන්නේ? CMB vibe, okay, Colombo vibe. Hi, කොහොමද? අමල් මදසංක ඔයාවත් මතක් කරනවා. ඒ වගේම සුජීර ඉන්නවා ඉතාලි වලින්, ඔයාවත් මතක් කරන්න ඕනේ. තව කවුද ඉන්නේ? අනේ රුවන් ලක්මාල් ලැබිලි පිටියේ සිට මාගේ ඔෆිෂියල් ෆොටෝග්‍රාෆර් වාර්තා කරලා තියෙනවා මගේ TikTok live එකට. බොහොම ස්තුතියි. ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. සාෂෝව මතක් කරන්න ඕනේ. ආදරේ ඔයාට. අනේ ඉතින් තව කවුද ඉන්නේ? දමිත් අයියා. ඔයාව අමතක කරන්න බෑ මට. දමිත් අයියා මගේ විද්‍යාපාඩමේ ප්‍රධාන ශිෂ්‍යයා බවට පත් වෙන්න ඕනේ. කරුණා කළා මං දැහගෙන ඉන්න. හරිද? අකීෂ කවිඳු ජයමහන්න ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම තාමර ඉන්නවද? තාමර අනේ අපේ පැතුම් පිරීලා උතුරා යනවා. පැතුම් ඔයාව ආදරෙන් මතක් කරනවා. කොරිසෝට් හලෝ. ඉරේෂා ඉන්නවා කුවේට් වලින්. හයි ඩාලින්, ඔයාවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම පියුමි ඉන්නවා. පියුමි හායි. අංජනි ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. මම රුමේනියාවල ඉන්නේ. ලස්සන සින්දුවක් එකතු කරගන්න කියලා කියනවා. රයිට් අනිවාර්යෙන්. ශිරාස් මොහා. රයිට් ඕකේ. අපිට පතක් කරන්න තව දෙයක් තියෙනවා. ඔගලන්ට පුළුවන් මට WhatsApp නම්බර් එකක් තියෙනවා කියලා මතකයි නේද? ඔක අමතක කරලා ඉන්න බෑ. නිකන් මැසේජ් එකක් දාන්නකෝ අප්පා WhatsApp එකට 0813 89 3 89 3 මගේ WhatsApp නම්බර් එක. ඔකට නිකන් ඉන්නේ මැසේජ් එක දාලා බලන්න මං කියවෙයිද නැද්ද කියලා. ඔන්න මං කියවනවා. රයිට්, අපි එනවා මොරටුවට. මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රික බෙඩ්ගේ සෙට් එක මේ වෙලාවේ සද්දටම වහගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ඇවිල්ලා තියෙනවා. රන්දික මදු, ලක්ෂාන් අසංක, මේ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම මඩපාත සිංහ සමාජයේ රංජිත් ඇතුළු කට්ටියම ඔක්කොම එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. ඒ වගේම සමරසිංහ ඉන්නවා සේරුවාවිලින්. ඒ විතරක් නෙමෙයි, අනුර මැක්ස් ඉන්නවා බොයෆ්‍රෙන්ඩ් ජනපදයෙන්, එහෙම නැත්නම් BF ජනපදයෙන් පුස්සල්ලාවේ. රයිට්, ඕකේ. නමිත් සංජීව ඊශ්‍රායෙල් ඉඳලා අපිවත් එකතු කරගන්න කියලා කියනවා. දර්ශන සිල්වා ඔයාවත් එකතු කරගන්නවා. රයිට්, ඕකේ. තව කවුද ඉන්නේ? අපේ සුරංග, අත්තිඩිය සුරංග ලොතරැයි කුඩි සද්දට මාව අහගෙන ඉන්නවා නේද? එහෙනම් ඔන්න අපි යනවා හින්දි සින්දුවක් අහන්න. හවස 4:31 වෙලාව.

0: දැවලාවව සහතරයි විනාඩි 36යි.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: ලොව සුන්දරතම පාරාදීසෙ
5: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
4: Travel with Supreme
5: සතියේ දවස් පහේම
6: The Welcome Show අහන්න
7: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වනකලමු
8: ඩෙංගු මතුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැතන බඳුන් තුලයි ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි

0: වෙලාව 7:44.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
0: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙරි
2: හිතට ශක්තිය
3: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානම හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් ගුණ පිළිකෑම
0: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
6: Hi buddy and Santosh, this is

0: අපිට තියෙනවා විනාඩි 3ක් කතා කරන්න. රයිට් එක විනාඩි 2කට බැස්ස. අපි යනවා TikTok live එක පැත්තට. Unstoppable ලැබිලා ඉන්නවා. Insense. Right. එක එක කෙනා එක එක දේවල් වලට කතා කරනවා. ඒක කරන්න බෑ. මේක මගේ ආයතනයේ TikTok එක. ඒක මට වැරදියට භාවිතා කරන්න බෑ. අවභාවිතා කරන්න බෑ. එතකොට මාව කෙලින්ම එළියට දායි මෙතනින්. Right. දමිත් අයියා. ඔන්න ඕකයි මට වෙච්ච දේ. මිලියා ඔයාවත් එකතු කරගන්න. අකීෂ සදසි රුවින මතක් කරනවා. බිෂු ඔයාවත් අතරින් මතක් කරනවා. නිමාෂ රත්නායක ඔයා බලාගෙන දෙන්න චූටි නෑ නේද? බලාගෙන හිටියට කරන දෙයක් නැහැ. තරින්දු තිසර ඔයා වෙල්ලා කියන ඔයාගේ මැසේජ් එක මට හම්බුණා. හෙට නාටු නාටු නාටු නාටු නාටු නාටු නාටු නාටු නාටු නාටු හෙට හමු හෙට හමු හෙට හමු හෙට හමු. කවුද මට කිව්වා මේ දිග මැසේජ් එකක් දැම්ම පොඩක් ඉන්න එක හොයන්න ගිහින් මට විනාඩි දෙක පැනනොත් එම් බැනුම් හනිනවා පොඩකින් ටක් ටක් ටක් ටක් ග්‍රේට් ප්‍රසන්ටේෂන් කියලා කියන බොහොම සූදි අක්කේ මම මේ වෙලාවේ කොරියාව වල වැඩ කරන ගමන් ඉන්නේ හැමෝම එකතු කරගන්න ඒ වගේම සෙව්පියෝ එකේ වැඩ කරන සෙට් එකත් එකතු කරගන්න කියලා ශහන් ලක්ෂිත මට කියන ඕන මලි මම වගේ මැසේජ් එක කියවුවා. හරි අපි අහන්න හදන්නේ බයිලා මෙලඩි එකක්. ඉතින් කටි එකතු කරගමු. ඔක්කොම බලාගෙන ඉන්න හැමෝම එකතු කරගන්නවා. ශාරකයිව විශේෂයෙන් එකතු කරගෙන අපි යනවා. හමෝ නෙළුම් මලකුයි ලස්සන වෙයි. මං ඉතින් නෑ කිව්වේ නෑනේ. හමන සුලගයි. ඕහෝ ගීතරාවේ. ඔබගේ වගේ. හා මගේ වගේ. ඔව් හා
1: මගේ කිරිල්ලි
0: ඈ
1: ගියා ඉගිල්ලි
0: කියලාද ගියේ?

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: හතට
1: ඇයියාද ඒක ටැව් ගල නතරවෙන්න ඒකඉතින් එ නතරවෙන මොනදහන්න දැ පෙලා වහස පහ මනාට දකත් වන බලන්න හොනේ මර වේග වෙලා වෙන ඔබි දෙනි පැට සාව දෙමනි පැදි තර වත්ස නම්බ හෙම තිරනද ගරුත් මසජකව කොඩයින් බල අනේ රස්මික හලෝ කට්ටි ගොඩක් ඉන්නවා කවුද නම දන්න මට වෙට්‍රී නේ දනම් අනේ මන් දන්න මං හරිටික උපද කියලා අද සින්දු ටික සුපිරියා කියලා කියනවා අනේ හොද බොහොම ස්තූතියි බොහොම ස්තූතියි කවුද මේ ආශි මැඩම් අපිත්වා වහගෙන ඉන්නවා කියලා තියෙනවා හා ඕකේ තැන්කූ අනේ ඉතින් මේ බලන්නකො මට ෆොටෝස් එවලා හනේ තැන්කූ සෝ මච් වැතුම් විරීලා උතුර ගිහිල්ලා තියෙන්නේ බොහොම ස්තූතියි ෆොටෝස් වලට ගෙවින බිලාශ විලා ඉන්නවා සමන් ඉන්න ඔයාව ආදරේ මතක් කරන වාගේ ඔයාව තාමර ඔයාව ශාරක ඔයාව කටිය ඔක්කොම ආදරේ මතක් කරන මේ පැවිදි පටන් ගන්නකොට කටිය ගොඩක් TikTok live එකේ ඉන්න කැමති නම් ඉතින් ඕගලන්ට දවිල බලන්න පුළුවන් කැමති නම් විතර අපි බල කරන්න එන්න කියලා ඉතින් කැමති නම් ඇවිල්ලා බලන්න එතන ගාන ඉන්න ඕකට අපි බලින් කියලා ගෙන ගන්න අපිට උනාවක් නෑ නෑ එන්න එන්න හයි වෙරෝනිකා හයි අදීෂා සංකමාලී අදීෂා සංකමාලී ඇවිල්ලා තියෙනවා මට හිතන විදිහට සඳ ලංකාවෙන් වගේ අදේශා සංකමාලි මට මතක විදිහට රයි කුවේට් වල රම්මෙත් ඇවිල්ලා ඉන්නවා ආදරේ රාලින් ආවගට ආදරෙන් එකතු කරගන්න ඉතින් අද කතාව කතා කරන්නේ AKB89 වාවත් එකතු කරගන්නවා රයි TikTok live එකේ ලොකු කිව් එකක් තියෙනවා අදේශා සංකමාලි ඉන්නේ අනේ මට අමුතු ගුණා සමා වෙන්න ගම්බා හැබැයි ඔය අයින ජපානේ දැන් හරි නේද සංකමාලි මං ආසයි නමට හරි අමුතු ගුණානේ ඒකනේ වයසයි වයසයි වයසට යනකොට අනේ වන්දනේ මට ඩිමෙන්සියා හැදී ගිරෙනවා කියලා තාමර මට ඩිමෙන්සියාද රයිට් අද අපි කතා කරන්න කඩට බ්‍රේක් නැති එක ගැන මේක ඇර තියෙන විද්‍යාත්මක පැත්ත මොකද්ද කියලා මං වාටිකෝ අපේ මොලේ කියන්නේ අර කන්ට්‍රෝල් රූම් එකක්නේ හරිද එතකොට මේ අපේ මොලේ තියෙනවා ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියලා කොටසක් ඒ කියන්නේ මොකද්ද ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියන්නේ මොකද්ද විද්‍යාපන්තියද ඒක ගැන හොයන්න මහන්සියෙන් පොන්නම් Google එකේ කියලා බලන්න ඒක අපේ මොලේ තීරණ ගන්න හිතලා බලලා වැඩ කරන්න ලොජික් එක පාවිච්චි කරන කොටස තමයි මේක හරිද අපේ මොලේ ඉන්න බ්‍රේක් පැඩල් එක කිව්වොත් නිවැරදි ඒක අමත අමාරුයි නම් මටත් අමාරුයි ඔක කියව ගන්න ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියන එක අමාරුයි නම් හිතා ගන්න අපේ මොලේ බ්‍රේක් එක ගන්න ඉන්න අපේ බ්‍රේක් පැඩල් එක තමයි මේ ඇත්තටම ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක කියලා කියන්නේ හරි සාමාන්‍යයෙන් ඇමිග්ඩලායිකින් හැඟීම් ආවම ඒක මේ කොටසින් එහෙම නැත්නම් මේ බ්‍රේක් පැඩල් එක වගේ කොටසින් ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකෙන් ඒක හරහා ගිහින් තමයි වචනයක් විදියට එළියට එන්නේ ඇමිග්ඩලායිකින් හැඟීමක් ආවම හොඳට අහගන්න ඇමිග්ඩලායිකින් අපිට හැඟීමක් ආවම ඒක ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක හරහා ගිහින් තමයි වචනයක් විදියට අපේ මේ සුන්දර මුඛයෙන් එළියට එන්නේ හරිද මෙතනදී එයා බලනවා මේක කිව්වොත් මොකද වෙන්නේ මේ වෙලාවේ මේක කියන එක හරිද ඔන්න ඔය වගේ පොඩ්ඩක් ඇනලයිස් එකක් කරනවා රයිට් මේ ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකේ ඒ කියන්නේ බ්‍රේක් එකක් පොඩි බ්‍රේක් එකක් ගහ ගන්නවා රයිට් ඔන්න ඔය බ්‍රේක් පැඩල් එක නැති මගේ වගේ කටවල් තමයි බ්‍රේක් නැතුව කියවන්නේ මට නම් නැහැ හරිද මේ ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක කියන එක මගේ මොලේ නැද්ද කොහෙද ඒ නිසා මට එන දේ මම කියලා දානවා හරිද හැබැයි කටට බ්‍රේක් නැති අයගේ මේ ප්‍රොසෙස් එක ටිකක් වෙනස් දැන් මං වගේ අයගේ මේ ප්‍රොසෙස් එක ටිකක් වෙනස් ගොඩක් වෙලාවට එයාලගේ ඇමිග්ඩලායිකේ රියැක්ෂන් එක හරිම වේගවත් හරිද ඒ තරට ඒ වගේම මේ ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකේ ඒ වේගය අල්ලගන්න බැරි වෙනවා එයාට අල්ලගන්න බෑ ඒ කියන්නේ මාර වේගෙන් යන්නේ හරිද ඒ කියන්නේ අර කාඩකක් හයි ස්පීඩ් යනවා වගේ ඒ කියන්නේ ඇමිග්ඩලායිකේ රියැක්ෂන් එක හරිම වේගවත්. එතකොට අර ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකට මේක අල්ලගන්න බෑ. ඒ වේගය අල්ලගන්න බැරි වුණාම ඒ කියන්නේ අර බ්‍රේක් එක වදින්නේ ඒ අර බ්‍රස් ගාලා බ්‍රේක් එක වදින්න කලින් වචන ටික ටොස් ගාලා එළියට පයින්න. මේක නේද ගොඩක් තියෙන්න පුළුවන්. හරිද? සාමාන්‍ය විදිහට ජානමය බලපෑම්. ඒ ඔයක වෙන්න පුළුවන් අපේ අම්මගේ කටපනේ මට ඇවිල්ලා තියෙන්නේ. හරි හරි. ඒක වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මොලේ රසායනික ද්‍රව්‍ය වල වෙනස්කම් වගේ දේවල්. ඒකත් වෙන්න පුළුවන්. ඔවා සෑහෙන වෙනස් වෙන්න පුළුවන් නේ මගේ කෙනෙක්ගේ. විශේෂයෙන්ම මේ ඩොපමින් සහ සෙරටොනික් කියන මේ රසායනික ද්‍රව්‍ය වල අසමතුලිතතාවය නිසා මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. බුදු අම්මේ ඩොපමින්. එතකොට සෙරටොනික්ස් අනේ මොනවා වෙලාද මගේ ඔළුව ඇතුලේ මොනවද නැද්ද ඒව කචල් වෙලාද? ඔය වගේ ගොඩාක් කාරණා හින්දා ඔය බ්‍රේක් නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඇයි අපි එහෙම කරන්නේ? මේකට සයිකලොජිකල් පැත්තක් තියෙනවා. ඒක මාරයි ආ. මේකටත් වැඩිය හරිම ඉන්ට්‍රෙස්ටින් මේකේ මේ මනෝවිද්‍යාත්මක පැත්ත. තව ටිකකින් ඒක කියනවා දැන් නිකන් සින්දුවක් අහලා එන්න. නැත්නම් තාම හොයයි. ඔළුව අතකකා දැන් හොයන්න එපා. මගේ ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක කොහෙද තියෙන්නේ කියලා. මගේ නම් නැත.

මට ඕනි ශිෂ්‍යත්වයක්. කොහෙ යන්නද? මට යන්න ඕනි චීනයට. ඇත්තට චීනය යන්න වාහිතනද? චීනය යන්න ලේසි කියලා. ඔව් ලේසි. හොඳ තැනක් හොයාගෙන ශිෂ්‍යත්වයක් අරගෙන යන්න පුළුවන් නම් හොඳයි. ඉතින් නැත්නම් ඉතින් චීනය යන්න නම් ලේසි නෑ නේද? සෑහෙන ගාණක් යනවනේ. ඒ කොච්චර කරාද ඉතින් අපි කොහොම හරි ඉතින් සල්ලි හොයාගත්තත් සල්ලි බඳින්නත් බයයිනේ. අනේ මේ විශ්වාසවන්ත තැන් නැතුව ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාට මම තැනක් කියන්නම්. ඒ තමයි චයින ලංකා එඩියුකේෂන් එක. ඔයා දන්නවද? ඒගොල්ලෝ ගාවෝ තියෙනවා ශිෂ්‍යත් 100ක්. 2027 අවුරුද්දේ චීනට යන්න පුළුවන්. චීනට ගිහිල්ලා චීන දෙන රාජ්‍ය විශ්වවිද්‍යාලකින් වා කැමති උපාධියකින් වාගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න පුළුවන්කම තියෙනවා. බයොලොජිකල් ඉංජිනියරින්, ෆුඩ් සයන්ස් ඉංජිනියරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත් 100ක් දෙන්න සූදානමින් ඉන්නවා චයින ලංකා එඩියුකේෂන් එක. මතක තියාගන්න, ඉන්ටර්විව්ස් දෙනවා ජූලි මාසේ 28 සහ 29 කියන දවස් දෙකේදී. ඒ ලෙවල් පාස් නම් වාට ඔන්න චයින ලංකා එඩියුකේෂන් එකේ ඉන්නවා ડોක්ටර් භාග්‍යා. යාට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. එයා හරි ලස්සනට වැඩි විස්තර කියයි මට වැඩි. හරිද? 0.77.290.290 තමයි නම්බර් එක. මොකද මේ විස්තර මම දැනගත්තෙත් ડોක්ටර් භාග්‍යට කතා කරලා. ඊට අමතරව පුළුවන් ඒ ලෙවල් ඔයා පාස් නම් ඔයාට තවත් ගොඩාක් උපාධි අර්ධකාලීන සහ පූර්ණකාලීන ශිෂ්‍යත්ව ඇතුව ලබා ගන්න. හරිද? අවුරුදු 25ක විශ්වාසයක් තියෙන නිසා විශ්වාසය කරන නම් බය වෙන්න දෙයක් නැහැ. හොඳට හොයලා බලන්න. ඔන්නම් ගිහිල්ලාම බලන්න පුළුවන්. ඔයා දන්නවද ජයවර්ධනපුර හොස්පිටල් එක, රයිට්? ජයවර්ධනපුර හොස්පිටල් එකේ බී ගේට් එක ගාව තමයි චැනල් ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ. ගිහිල්ලා කතා කරලා බලන්න. ඇත්තටම කිසිම බයක් නැතුව ඔයාගේ හයර් ස්ටඩිස් වලට ඔයාගේ ඩිග්‍රී එක කරගන්න චීනට යන්න ඒගොල්ලෝ දෙනවා ශිෂ්‍යත්ව. හදන්නද කැම්පස් එක ඇතුළෙම නවාතැන් පහසුකම් ඇතුළේ තවත් බොහෝ පහසුකම් තියෙන නිසා ඔයාට වියදමත් හරි අඩුවෙන් හොඳට හොඳ ඩිග්‍රී එකක් කරගෙන මොම සුවපහසු විදියට චීන අවුරුදු 4ක් ඉඳලා ඔයාට අපව වෙන්නත් පුළුවන්. හරිද? ඉතින් මේ චීන කියලා කියන්නේ විශේෂයෙන්ම මේ නැගෙනහිර ආසියාවේ තියෙන මිලියන 1.4කට අධික ජනගහනයක් ඉන්න ලෝකෙ දෙවෙනුවට වැඩිම ජනගහනයක් තියෙන රටනේ. ඉතින් එහෙම රටක අධ්‍යාපන ක්‍රමය, එහෙම නැත්නම් අධ්‍යාපන සිස්ටම් එක, එඩියුකේෂන් සිස්ටම් එක කියලා කියන්නේ හරිම උසස් විදියට තියෙන තැන. චීන අධ්‍යාපන ක්‍රමය කියලා කියන්නේ ලෝකෙ ඉහළම ශ්‍රේණිගත කිරීම වල පවතින ඉතාම තරඟකාරී සහ විධිමත් සිස්ටම් එකක් තියෙන රටක්. ඉතින් බය නැතුව චීනට යන්න, ගිහිල්ලා වාගේ උපාධි සිහිනේ සැබෑ කරගන්න යන්න තියෙන හොඳම තැන තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. වෙලාව හවස 5:00 විනාඩි 17.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ සමුරු මලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22 ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I burn සුබදසනක බලා උදෑසන
1: හදලා. Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනටි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ලොව සුන්දරතම පාරාදීසේ.
2: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
6: Travel with Supreme.
2: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.

සත්‍ය බොහෝ කටුකයි පින්වතුනි. අනවස කතා කියන්න එපා. සත්‍ය බොහෝ කටුකයි. සත්‍ය බොහෝ කටුකයි හිතවතුනි. සත්‍ය කතරකම් මොනදනි කියන්නේ. සත්‍ය කතරම් කටුක වූද අපචය අනුමත කරන්න වෙනවා හිතවතුනි. දැන් වෙලාව හවස 5:24. මම කතා කරන්න හදන්නේ සත්‍ය ගැන නොවේ, ඔබේ ඔය කට ගැනය. ඔබේ ඔය කට පොත්ත ගැන. රයිට් කන්නඩි දෙක දාගන්න පේන්නේ නැහැ. පේන්නේ නැහැ, පේන්නේ නැහැ. රයිට් කන්නඩි දෙක දාගන්න, කන්නඩි දෙක දාගන්න. දැන් ඇත්තටම මේ ඇයි අපි මෙහෙම කරන්නේ? කියන්නේ බ්‍රේක් නැතුව ඇයි මිනිස්සුන්ට අපි එකපාරට වචන වලින් දමලා ගහන්නේ? ඇයි අපි එහෙම කතා කරන්නේ? මේකට තියෙන සයිකලොජිකල් පැත්ත මාරයි. හරිද? ඔයා දන්නවද, එක කාරණාවක් තමයි මේක මෙහෙම වෙන්න. එක කාරණාවක් තමයි සමහර අය උපතින්ම හරිම ආවේගශීලී. ඒක මම සාමාන්‍ය උපතින්ම ආවේගශීලී කෙනෙක්ද අපේ අම්මේ? එයයි දිරණ ගන්නේ හරි ඉක්මනට. ඒ වගේම හැඟීම් පාලනය කරගන්න එයට ටිකක් අමාරුයි. අන්න ඒ වගේ අය තමයි මේ වගේ කතා කරන්නේ. තවත් කාරණාවක් වෙන්න පුළුවන් මේ වගේ බ්‍රේක් නැතුව කතා කරන්න. සමහර වෙලාවට අපි කටට එන දේ කියන්නේ අපේ හිතේ තියෙන බයක්, අසහනයක් වහගන්න. උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්කෝ. කවුරු හරි අපිට දෝෂාරෝපණය කරනකොට අපි ඒකෙන් ඩිෆෙන්ස් වෙන්න, හරිද, හිතාමදාම රිදෙන දෙයක් කියනවා. ඒක හරියට ඔයා මට කිව්වොත් මං ඔයාලට හයියෙන් ගහනවා වගේ එකක්. හරිද? ඇත්තම කතාව. හරි, අර කටට බ්‍රේක් නැතුව කියලා දාන්නේ ඔන්න ඔය වගේ කට්ටිය. තවත් දෙයක් වෙන්න පුළුවන්, තමන්ගේ හැඟීම් තේරුම් ගන්න සහ අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න තියෙන හැකියාව මතයි මේ චිත්තාවේගී බුද්ධිය. එහෙම නැත්නම් චිත්තාවේගී බුද්ධිය. එහෙම නැත්නම් අපි ඔකට කියනවා EQ එක කියලා. කියන්නේ EQ එක. හරිද? මේ EQ එක අඩු අයට අනිත් අයට රිදෙනවද නැද්ද කියලා හිතන්නේ නැහැ, හිතෙන්නෙත් නැහැ. එයාලට තේරෙන්නේ නැහැ තමන් කියන දේ අනිත් කෙනාට කොහොම බලපායද කියලා. ඒකයි ඩෝන් ගාලා ඕන දෙයක් කියලා දාන්නේ. හරි, අනික තමයි සමහර අයට හිතනවා තමන් කියන දේ තමයි හරිම දේ කියලා. අනිත් අය කියන ඒවා වැඩක් නැහැ, මම තමයි හරි, මට වැඩක් නැහැ, අනිත් මිනිස්සු කියන දේවල් මට වැඩක් නැහැ, මම තමයි හරි, එච්චරයි. එහෙම හිතනවා අපි. හරිද? කිසිම ෆිල්ටර් ගිරිල්ල නැතුව කතා කරනවා. ඔය ඔක්කොම ඇත්තම, ඇත්තට හිතට එකගව බැලුවොත් එහෙම මට නම් තියෙනවා ඇත්තට. හරිද? මං හිතනවා මේ කතාව අහගෙන ඉඳපු ඔයාටත් එහෙම හිතෙන්න පුළුවන්, ඔයාටත් ඔය ටික තියෙනවා වෙන්න පුළුවන්. හරිද? ඉතින් අපි මේකට මොකද කරන්න ඕනේ? ඔන්නක තමයි ප්‍රශ්නේ. කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ගහගන්න කටට ප්ලාස්ටර් කරන්න. නෑ නෑ, පොඩි දේවල් ටිකක් තියෙනවා කරන්න. තව ටිකකින් එක් කියන්නම්. අහගෙන ඉන්න තරුමල් ගඩන්න එක්කෙනෙක් ඇවිල්ලා සුට්ටක් ඉන්න. ඇහුණනේ හවස 5:27.

0: දවසු පොහයි විනාඩි 32යි.
1: නවීනතාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
4: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
3: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
5: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරෙන් නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
6: The Welcome Show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
0: අප්‍රිකාවේ නමීබියාවේ උතුරු ප්‍රදේශයේ ඉන්නවා චාමර මේ ආදිවාසී කොට්ටාසයක්. මේ ආදිවාසී කොට්ටාසෙට කියන්නේ හිම්බා ආදිවාසී කොට්ටාසය කියලා.
8: හිම්බා.
0: ඔව්. වැඩිපුරම මේ අය දිහා මිනිස්සු බලන්නේ මේ අය රතු පාටයි චාමර.
8: ඒ
0: කියන්නේ රතු පාටට තමයි යාලගේ ඇඟ තියෙන්නේ. කාන්තා පාර්ශවය විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආලේපනය කරලා තියෙනවා මැටි ජාතියක්. ඕන්ජයිස් කියන ආලේපනය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණය හදන්නේ බටර් වල මේ දේ තියෙනවානේ. ඒ වගේම තමයි රතු ඕෂ මැටි කුඩු කරලා තමයි ගන්නෙ. සුවඳ වෙළවුන් පැලෑටි පාවිච්චි කරනවා. මෙන්න මේ දේවල් ටික මිශ්‍රණයක් විතර හදලා මේගොල්ලෝ මුළු ඇඟේම පාවිච්චි කරන්නේ.
9: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
6: The Welcome Show.
10: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
11: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලලා. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
12: Mixing, mixing, mixing, mixing the beats.
13: සුසුමලා කුලින් තමද හවා.
14: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
11: ඔයාගේ request එක 0718 89 89 3ට WhatsApp කරන්න.
0: Call කරන්න 0112 510 516ට.
15: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
16: උණවැළඳී දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
15: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

රයිට් හිතවතුනි, දැන් වෙලාව හවස 5:39. සත්‍ය බොහෝ කටුකයි හිතවතුනි, අපිට ඉක්මනින් යන්න වෙනවා. සත්‍ය කෙතරම් කටුකවද අපිට අනුමත කරන්න වෙනවා හිතවතුනි. කතරගම එන්නේ නැද්ද? මං එනවා කතරගම. ඔය පුටුවේ ඉඳන් කැරකෙමු. පුටුවේ ඉඳන් කැරකුණොත් හොඳට තියෙයි. හරි, දැන් මං කිව්වනේ කටට බ්‍රේක් නෑ. ඒවා අපිට මේ අපි වෙන්න පුළුවන් කාරණාත් කිව්වා. කටට බ්‍රේක් නැතුව කතා කරාම මොකද වෙන්නේ කියලාත් කිව්වා. ඊළඟට තියෙන්නේ ඉතින් අපි මේකට මොකද කරන්න කියලා හොඳට අහගෙන ඉන්න. ඇත්තටම දැන් අපි දන්නවා මේක වෙන්නේ ඇයි කියලා. මේක පාලනය කරගන්න බැරිද? ඇත්තට මේක පාලනය කරගන්න බැයිද? අනිවාර්යෙන් පුළුවන්. හරිද? මම කියන්නම් ඔයාලට ටිකක්. ඒක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. හරිම ප්‍රැක්ටිකල් මේක. එකක් තමයි තප්පර 3 නීතිය. ඔන්න කිව්වා. නේද? ඒක තමයි ලේසිම ක්‍රමය, හොඳම ක්‍රමය. මොනවා හරි කියන්න කලින් කාට හරි තප්පර 3ක් හුස්මක් කරගන්න. කොයි දෙකයි 3යි? රයිට්. ඔයගොල්ලන්ට කියන්න කලින් මං හිතුවා. ඒ නිසා මං කියන්න ගත්තේ කියන්නේ නැහැ. මොන හරි දෙයක් කියන්න කලින් තප්පර 3ක් හුස්ම කරගන්න. හරිද? හිතන්න. මම මේ කියන්න යන දේ ඇත්තද? ඔන්න දැන් මම හිතනවා. මම මේ කියන්න යන දේ ඇත්තද? මේක ප්‍රායෝගිකද? මේක කාරුණිකයිද? ඔක හිතනකොට තප්පර 3ක් ගිහිල්ලා. හරිද? එතකොට ඔයාගේ ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක. හරිද? ඒක ඇක්ටිව් වෙලා බ්‍රේක් එක අහගන්න ටක් ගාලා. ඔය කියන්න යන වචනේ ටක් ගාලා නවත්තනවා. හරිදර ෂණිකව වචන පිට වෙන එක නතර කරන්න නම් ඔය තප්පර 3ක හුස්මක් අරගෙන ඔය හිතන්න. මම මේ කියන දේ හරිද? තව කෙනෙකුගේ හිතරේ දෙයිද? මේක ප්‍රශ්නයක් වෙයිද? මේක ඇත්තක්ද? මේක කාරුණිකයිද කියලා පොඩ්ඩක් හිතනකොට ඒ තප්පර 3ේදී ඔයාගේ ප්‍රී ප්‍රොටෙන්ෂල් කෝටෙක්ස් එක ටග් ගාලා ඇක්ටිව් වෙලා ඔයාගේ කටින් වචන එළියට එන එක බ්‍රේක් කරගන්න. ඒක තමයි පළවෙනි ක්‍රම. දෙවෙනි ක්‍රමය තමයි හරිද? ස්වයං අවබෝධය. ඔයාට Tamanට කේන් තියන්නේ ආවේගශීලී වෙන්නේ කොයි වෙලාවටද කියලා අඳුරගෙන ඒ වගේ අවස්ථාවල් වලට මග හරින්න කැලින්ම සූදානම් වෙන්න. එතකොට පුළුවන් ආරටයි මට කේන් තියාගෙන ඉන්න කියන එක මම උතරින් විතර කතා කරන්නේ නැහැ කියන වචනේ Tamanට Taman සොයන් අවබෝධයක් තියාගන්න Tamanට කේන් තියන්නේ මොන තැන් වලදීද? අපි මේක පාලනය කරගන්න ඕනි කොහොමද කියන එක. හරිද? තව දෙයක් කරන්න පුළුවන්. සක්‍රීයව සමන් දෙන්න. ඔබ දැන් මට සක්‍රීයව සමන් දෙනවානේ. හරිද? ගොඩක් වෙලාවට අපි අහගෙන ඉන්නේ උත්තර දෙන්න බලාගෙන මිසක් අනිත් කෙනා කියන දේ තේරුම් ගන්න නෙමෙයිනේ. ඔය හිතට එකකව හිතලා බලන්න මං කියපු කාරණාව හරිද කියලා. ගොඩක් වෙලාවට අපි කෙනෙක්ට අහුම්කන් දෙන්නේ අහගෙන ඉන්නේ එයාට උත්තරයක් දෙන්න බලාගෙන මිසක් අනිත් කෙනා කියන දේ තේරුම් ගන්න නෙමෙයි. අනිත් කෙනා කියන දේ හරියටම තේරුම් ගත්තාම නිකම්ම කටින් එන වචන හරිද එළියට ඩෝන් ගල පයින් කඩු වෙනවා. හොඳට මතක තියාගන්න. ඒක හරි ප්‍රායෝගිකයි. අනික මානසික ආතතිය පාලනය කරගන්න එක. ආතතිය වැඩි වුණාම අපේ මොළයේ කන්ට්‍රෝල් එක අඩු වෙනවා. ඒ නිසා භාවනා කරන එක, යෝගා කරන එක වගේ නිකන් ඔය මියුසික් අහන එක වගේ දේවල් ඒ වෙලාවට ඕගලන්ට හිතෙනවා නම් අනේ මට කේන් තියාගෙන ඉන්නේ ටක් ගාලා FM 89.83 රයිට් ඇල්ලුවා සුප්‍රීම් රේඩියෝ අහුණා රයිට්. අහුවෙන්නේ නැත්නම් දාගත්ත www.supremeradio.lk. හරිද? ඒක තමයි හොඳම ක්‍රමය. දවඩ කේන් තියාගෙන එනවා නම් රයිට් ඕකේ. හරි. වාට මියුසික් අහන්න ඕන නම් අහන්න ඕන හොඳම channel එක තමයි Supreme Radio කියලා කියන්නේ. කේන් තියාගෙන ඔටක් ගල FM 89.1 හරි 89.3 හරි කරා ටයුන් කරා. සමහර වෙලාවට වාට කියන අපි යෝ මේක අහු වෙන්නෙත් නෑ මට කේන් තියාගෙන ඉන්න. ඒ වෙලාවට කරන්න ඕනේ මොකද්ද? ටක් ගල බ්‍රවුස් කරන ෆෝන් එක ගන්න www.supremeradio.lk අහන්න. හරිද? ඒ වෙලාවට tempo town වගේ ගියා නම් අන්න කොහමද? I think no depression no කේන්ති. හරි. ප්‍රශ්නේ නිසා ඔයාගේ ජීවිතේ මේ ප්‍රශ්න නිසා ඔයාගේ ජීවිතේ ලොකු බලපෑමක් වෙනවා නම් එහෙම නැත්නම් ෆයිනලි ඔයාට කරන්න තියෙන්නේ මනෝ උපදේශකවරයෙක් ගාවට හරි වෛද්‍යවරයෙකුට හරි හමු වෙලා මේ කතාව කියලා ඒකට වැදගත් දෙයක් එහෙම නැත්නම් උපදේශයක් හරි ඒ වගේ දෙයක් ලබා ගන්න එක තමයි. හරිද? මතක තියාගන්න කටට බ්‍රේක් නැති එක හදාගන්න බැරි ලෙඩක් නෙමෙයි. ඒක අපිව ටිකක් පාලනය කරගන්න ඕන පුරුද්දක් විතරයි. වචන කියන්නේ හරිම බලවත් දෙයක්. ඒකෙන් කෙනෙක්ව හදන්නත් විනාශ කරන්නත් පුළුවන්. ඒ නිසා කට අරින්න කලින් මොලේට පොඩි chance එකක් දීලා බලන්න. ජීවිතේ ගොඩක් ප්‍රශ්න ඉබේම විසඳෙනවා. හොඳට මතක තියාගන්න. දවල් 5:40

0: ඉංජිනේරුව ක්‍රදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලෙට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියෙ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
6: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
7: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
6: ඉවරයි අද.
7: ආ, කවද දැක්ක හීන?
8: සුදු නෝනේ අලි වැඩේ මේ මන.
7: කොහොමද ගුණවවක හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් 1ට.

0: සුබසන්දාවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනට තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

චීනය කියලා කියන්නේ ලංකාවේ අපිට පුරුදු නැති පහල නැති කෙනෙක් නෙමෙයිනේ. චීනය කියලා කියන්නේ ලංකාවත් එක්ක තියෙන පුදුම බැඳීමක් තියෙන රටක්. ඉතින් චීනයේ අධ්‍යාපනය ගැන කතා කරනකොටත් ඒ වගේම තමයි. චීනයේ විශ්වවිද්‍යාලය අතින් අතිවිශිෂ්ටයි. මොකද චීනයේ විශ්වවිද්‍යාල කියලා කියන්නේ ලෝකේ ඉහළම ශ්‍රේණිගත කිරීමවල පවතින එඩියුකේෂන් සිස්ටම් එකක් තියෙන රටක්. ඉතින් එහෙම රටකට ගිහිල්ලා ඔයාගේ හයර් එඩියුකේෂන් කරන්න තියෙනවා නම් කොච්චර වටිනවද නේද? ඒකට හොඳම තැනක් හොඳම ක්‍රමයක් ගැන කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ලංකාවෙන් චීනයට ගිහිල්ලා රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් හොඳම උපාධියක් අරගෙන ලෝකේ හොඳම තැන්වලට ගිහින් රැකියා කරන්න පුළුවන් මට්ටමේ ඔයාගේ වටපිටාව ගොඩනගා ගන්න ඔන්න ලංකාවේ තියෙන එකම සහ විශ්වාසනීයම අධ්‍යාපන ආයතනය තමයි චයිනා ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. මොකද අවුරුදු 25ක විශ්වාසනීය සේවයක් ලබා දීපු ආයතනයක් තමයි චයිනා ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. වසර 4ක උපාධි කාල සීමාවෙන් පස්සේ අවුරුදු 3ක්ම නොමිලේ හදාරන්න ශිෂ්‍යත්වයට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. අවසාන වසරට පමණයි ගාස්තුවයි කරන්නේ. හරිද? සියලුම ඉගැන්වීම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි සිද්ධ කරන්නේ. ඔයාට කෙමිකල් ඉංජිනේරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඒ වගේම කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේ තවත් බොහෝ උපාධි හදාරන්න අවස්ථාව පුළුවන්කම තියෙනවා. චීනයට යන්න කලින් නොමිලේම පුහුණු පාඨමාලාවත් ඔයාට හදාරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න ඩොක්ටර් භාග්‍යගෙන් හැම විස්තරයක්ම ඔයාට දැනගන්න පුළුවන්කම තියෙනවා. කතා කරන්න 0777-290290ට. චයිනා ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ වැඩිදුරක නෙමේ ජයවර්ධනපුර හොරෝහල ගාව තියෙන බී ගේට් 2 අසල තමයි චයිනා ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ. ඉතින් ඔයාගේ චීනයට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන්න උසස් අධ්‍යාපන සිහිනයේ සැබෑ කරගන්න යන්න තියෙන හොඳම තැන තමයි චයිනා ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ.

0: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවෙ දරුවන්ට Biological Engineering, Food Science Engineering, Artificial Intelligence ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. China Lanka Education, Dr. Bhagya, 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29. ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I burn සුබදාසනක බල උදෑසන හද.
1: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: Meltol හිස රතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
8: 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio
1: ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම තයාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා
2: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක තියාගෙන මුදලකුත් ඒ වගේම ප්‍රථම තයාගයේ කෝටි දෙක හමාරක ඉතින් ගොඩක් සතුටුයි ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්න ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා විශ්වාසකුත් තියෙනවා ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනය ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: The Welcome Show. ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පැතුන.
4: අප්‍රිකාවේ නැමීබියාවේ උතුරු ප්‍රදේශයේ ඉන්නවා චාමර මේ ආදිවාසී කොට්ටාසයක්. මේ ආදිවාසී කොට්ටාසෙට කියන්නේ හිම්බා ආදිවාසී කොට්ටාසය කියලා.
5: හිම්බා.
4: ඔව්. වැඩිපුරම මේ අය දිහා මිනිස්සු බලන්නේ මේ අය රතු පාටයි චාමර.
5: ඒ
4: කියන්නේ රතු පාටට තමයි යාලගේ ඇඟ තියෙන්නේ. කාන්තා පාර්ශවය විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආලේපනය කරලා තියෙනවා මැටි ජාතියක්. ඕන්ජයිස් කියන ආලේපනය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණය හදන්නේ බටර් වල මේදේ තියෙනවානේ. ඒ වගේම තමයි රතු ඕෂ මැටි කුඩු කරලා තමයි ගන්න. විවිධ සුවඳ වෙලවුන් පැලෑටි පාවිච්චි කරනවා. මෙන්න මේ දේවල් ටික මිශ්‍රණයක් විදිහට හදලා මේගොල්ලෝ මුළු ඇඟේම පාවිච්චි කරන්නේ.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග, මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුහරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණේ. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
3: එතකොට දැන් ආදරේ දැනෙනවද?
2: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
3: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
2: සතියේ දිනවල රාත්‍රී 7ට.
4: අනුග්‍රහය.
5: එන්න 7:40ට දිනුම්.

0: අයියෝ, හීනයක්ද දැක්කේ අපරාදේ?
1: මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
0: ඉවරයි අද.
2: ආ, කවද දැක්කේ හීනේ?
1: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන.
3: ඕවද බුදුමවක හිතට දැනෙන සිංහන්න.
2: සතිය දවස් පහේම දවල් එකට
4: සින්දු කැෆේ විත් නිමේෂා.
5: නිමේෂා
4: 89.1 89.3 Supreme Radio.

ඉතින් අදට වැඩ ඉවර කරා. අද දවසේත් ආමාත්‍යක පයදුනක් පුරාවට රැඳලා හිටියා. බොහොම ස්තුතියි. එමනම් හෙට දවසේ හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න එකතු වෙන්න කියලා මතක් කරලා යන්නයි හදන්නේ. සුබ රාත්‍රියක්. මං ආශි. හෙට සිකුරාදා හම්බ වෙමු අපි.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: විග්‍රහය.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත්

0: ආදරයක් ලබා ගන්න මේ ලෝකෙ මිනිස්සු කොයිතරම්නම් දේවල් කරනවද? කීයෙන් කී දෙනාද ආදරය තුළ ජයගන්නේ? ගොඩක් අයට ආදරය කියන පරාජය පැත්තෙන් අත්වෙන්න පුළුවන් ඒ හැඟීමුත් අත් කරලා දෙනවා. එයාලට අත්දැකීම් ලැබෙනවා පරාජය කියන දේ. ඉතින් ආදරේ හැමදාම දිනන්න උත්සාහ කරන අයට, පරාජයක් නැතුවම ආදරේ විඳින්න උත්සාහ කරන අයට තමයි මේ ඩ්‍රීම් නයිට් අපි වෙන් කරලා තියෙන්නේ. ඔයා ආදරෙන් පරාජය වුණා නම්, ඔයා ආදරෙන් දින්න නම් අපි ලෑස්ති ඔයාගේ පරාජය ඔයාට අමතක වෙන තරමට ආදරේ ඔයාට බෙදලා දෙන්න. ඒ වගේම ඔයා ජයගත්තා නම් ඒ ජය ඔයත් එක්ක සතුටින් සමරන්න. අදත් ලෑස්ති සුබුරුදු පරිදි ආරම්භ කරන් ආදරය ගැන ආදරෙන් කතා කරන සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.
1: සමහර මිනිස්සු ඉන්නවා හිතා ඒ මිනිස්සුන්ට තමන්ගේ හිතේ තියෙන ආදරය ගැන, එහෙමත් නැත්නම් වේදනාව ගැන අඩුම තරමේ තමන්ගේ වෛරය ගැනවත් කියන්න කෙනෙක් නැහැ. හැබැයි මේ මිනිස්සු සමහර වෙලාවල් වලට තමන්ගේ හිතට එන අදහස් ටික හරි ලස්සන්ට එක තැනකට ගොනු කරනවා. අපි හිතුවට අපිට සමහර වෙලාවල් වලට කතා කරන්න කවුරුත් නැහැ කියලා. එහෙම හිතන හැම වෙලාවකම අපිට කතා කරන්න පුළුවන් හසිත අපිත් එක්ක. ආදරය කියන්නේ අපිත් එක්ක කතා කරලා තේරුම් බේරුම් කරගන්න ඕනේ හරි සුන්දර මාතෘකාවක්. කෙනෙක් කියනවා නම් ආදරේ මට තේරෙන්නේ නැහැ කියලා. අපි හැමෝටම ආදරේ තේරෙන්නේ මේ ජීවත් වෙන කාලය ඇතුළතදී. ඉතින් ඒ නිසා ආදරේ ගැන හදත් අපි කතා කරමු. එහෙමත් නැත්නම් තේරුම් අරගෙන ආදරේ ගැන හොයමු. දෙකටම අහගෙන ඉන්න ඔයම අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිත.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
2: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුම් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්නම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගොල්ලන්ගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගොල්ලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම සංචාරයක්.
3: Travel with Supreme.
4: සතිය දවස් පහේම
5: The Welcome Show අහන්න.
6: The Welcome Show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
8: අප්‍රිකාවේ නැමීබියාවේ උතුරු ප්‍රදේශයේ ඉන්නවා චාමර මේ ආදිවාසි කොට්ටාසයක්. මේ ආදිවාසි කොට්ටාසෙට කියන්නේ හිම්බා ආදිවාසි කොට්ටාසය කියලා.
9: හිම්බා.
8: ඔව්. වැඩිපුරම මේ අය දිහා මිනිස්සු බලන්නේ මේ අය රතු පාටයි චාමර. ඒ කියන්නේ රතු පාටට තමයි එයාලගේ ඇඟ තියෙන්නේ. කාන්තා පාර්ශවය විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආලේපනය කරලා තියෙන මැටි ජාතියක්. ඕර්ජයිස් කියන ආලේපනය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණය හදන්නේ බටර් වල මේදේ තියෙනවානේ. ඒ වගේම තමයි රතු ඕෂ මැටි කුඩු කරලා තමයි ගන්න. විවිධ සුවඳ වෙළුවන් පැලෑටි පාවිච්චි කරනවා. මෙන්න මේ දේවල් ටික මිශ්‍රණයක් විදිහට හදලා මේගොල්ලෝ මුළු ඇඟේම පාවිච්චි කරන්නේ.
7: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show
10: 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අපි ඇත්තටම අහලා තියෙනවනේ මේ ලොතරැයි ලොව රජ කිරුළ ගැන. එතකොට අපිට එකපාර්ට්ටම මතක් වෙන කෙනා තමයි මහජන සම්පත කියලා කියන්නේ. දැන් මහජන සම්පත ගැන කතා කරනකොට කතා නොකර බැරි තව සම්පතක් ඉන්නවා. ඒ තමයි අද සම්පත කියලා කියන හරියට නිකන් අයියයි මල්ලේ වගේ. හරි, කොහොම හරි ඔන්න දැන් මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි ඔන්න අද සම්පත ජයග්‍රාහකයෙන් තෝරා ගන්න ලබන්නේ. අනේ නිසා තමයි කිව්වේ අයියයි මල්ලේ වගේ කියලා. කොහොම හරි දැන් අද සම්පත ලොතරැයිය දයාගේ රටාව ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000 මුදල් තෑගි ඔයාලට දැන් ඔයාගෙම කරගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000 මුදල් තෑගිත් ඔයාලට දැන් ඔයාගෙම කරගන්න වාසනාව තියෙනවා.
2: ඒ විතරක් නෙවෙයි අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක් තියෙනවා. සෙසු තෑගිත් ඔබට ඔබේම කරගන්න පුළුවන්කමක් තියෙනවා. අද වියදමට හරියනම ලොතරැය තමයි අද සම්පත කියලා කියන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ජාතික ලොතරැය මණ්ඩලයේ අද සම්පත ලොතරැයපත් ගන්න ඔය දවසේ වියදමට කියාපුම ලොතරැය තමයි අද සම්පත ලොතරැයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන
4: Dream Night Supreme Radio.

0: ආදරය ගැන අපි කොච්චරක් නම් දේවල් කතා කරනවද. ඇත්තටම මට දැනෙන විදිහට සැබෑ ආදරය කියන්නේ මං හිනා වෙන්නේ ඔයා නිසා කියන එකට වැඩිය ඔයා සතුටින් ඉන්නකොට මට හිනා වෙන්න පුළුවන් කියන තැනට අපි අපේ හිතක් වෙනස් කරගන්නව නම් මං හිතනවා අන්න එතන තමයි ඇත්තටම අපිට සැබෑ ආදරය බලන්න පුළුවන් වෙන්නේ කියලා. සමහර හිමිවීම් මැතුලේ වගේම අහිමිවීම් මැතුලෙත් කොච්චර හිමි වුණත් කොච්චර අහිමි වුණත් අපි මේ වගේ ප්‍රාර්ථනා හරි ලස්සනට හිතේ තියාගෙන ඉන්නවා සිත. සමහර විට මේ කතන්දරේ මේ විදිහට කියනකොට තාමත් සමහර විට ඔයාගේ හිත කෑ ගහලා කියන්න පුළුවන් මමත් ඒ වගේ ප්‍රාර්ථනාවක හිමිකාරයෙක් කියලා. සමහර ජීවිත තියෙනවා කඳුළු අතරිනොත් අපි තාම යාට ආදරේ කියලා හරි ලස්සන්ට කියනවා. ආදරේ කියන්නේ හිමිවීමකටම නෙවෙයි අහිමිවීමක් ඇතුලේ වුණත් අපිට හරි ලස්සන්ට ආදරේ කරන්න පුළුවන්.
1: මටත් කියන්න තියෙන්නේ ඔයා කියව තේමයි මනිෂා. තමන් ආදරේ කරන කෙනාගේ සතුට තුළින් තමන්ගේ සතුට තීරණය කරන්න පුළුවන් කියන්නේ ආදරේ නාමෙන් අපිට කරන්න පුළුවන් අපිට විඳින්න පුළුවන් හොඳම දේ ඒක. අපි ජීවිතේට සතුට ඕනේ. සතුට ඕනේ අපිට ආදරය කරන්න. නිදහසත් ඕනේ ආදරය කරන්න. සතුට නිදහස මැත්තෙන් ආදරය කරද්දී අපිට හරියාකාරව ආදරේ දෙන්නත් හරියාකාරව ආදරේ ගන්නත් හරියාකාරව ආදරේ විඳින්නත් හැකියාවක් තියෙනවා. ඉතින් සතුටින් නිදහසෙන් ආදරය කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. එහෙම ආදරය කරන්න අපිට හයියක් වෙන්න පුළුවන් කෙනෙක්ව අපි හොයාගන්න ඕනේ. ආදරෙන් ඉන්න.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාවේ රැකියාව කරන්න දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
0: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: I work for this rakavala udasana hatha.
2: Supreme Radio the welcome show.
0: Satya divas pahema udey hatata.
2: The welcome show.
4: Anugrahaya.
5: Wartha pita wartha tabene koti ate NLB tanade tahane lutrayi rupiyal koti 13.98 ikma u dewanta supirita aga laba dibin rathi samvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanani tahane biladi gena obat koti patiya kuwan.
6: Engineeru ek vidiyata mudalata wada pramithiya mage වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
9: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
10: මොරටුව එකඩ උයන එස්කෝ සංවිධානයට වසර 50ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ශ්‍රේෂ්ඨ පුරවැස කලා උඩල. මෙහිදී වයස අවුරුදු 60ට වැඩි හිටියන් වෙනුවෙන් ජනගායනා තරග, සමූහ නැටුම් තරග, රබන් වාදන තරග ඇතුළු තරග රැසක් ජුලිමස 25 වන සෙනසුරාදා දින උදේ 9ට එකඩ උයන එස්කෝ මූලස්ථානයේදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න
8: 075 6028 512. ඉන්න මාධ්‍ය අනුග්‍රහය Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: හීන කියන්නේ හැබෑ කරගන්න ඕන දේවල් වලටනේ. ඉතින් අන්න ඒ විදිහට හීන හැබෑ කරගන්න අප කැප වෙලා කටයුතු කරන කෙනෙක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. කියන්නේ අපේ හීන වලට උර දෙන කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඔන්න ධන නිධානයක් අපිට දෙන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ඔන්න ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදීත් මේ වන විටත් ඔබ ජයග්‍රාහකයෙකු කළා හමාරයි කියන දේ මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් ධන නිධාන ලොතරැයි අලවිය තුලින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභය පසුගිය මැයි මාසයේදී කඳුඩු රටින් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳුඩු රටට හිමි කර දෙමි.
2: දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට උර දෙමින් කෝටිපතියන් වැඩි වැඩියෙන් බිහි කරන ජාතික ලොතරැය මණ්ඩලයේ කෝටිපති ධන නිධානයේ ලොතරැයියෙන් රජයේ කාබද්ද අරමුදල ශක්තිමත් කරන්නත් ශක්තිය සහයෝගය ලබා දෙනවා. ඉතින් තව තවත් බලන්න දෙයක් නැහැ ඔයාට. 20 ලක්ෂපතියෙකු 10 ලක්ෂපතියෙකු වෙන අතරතුරේදී දැන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට හිමි කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ අවස්ථාව රසක් මිදින් ඔබට ලබා දෙන්නේ ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ඕන. එසේනම් ඉතින් වැඩියෙන් ධන නිධානයේ ලොතරැයිපත් මිලදී ගන්න කෝටිපතියෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.

මේ ජීවිතයේ හිමින් සීරුවේ ගලාගෙන යනවා. ඒ වගේමයි මේ කාලයත්. මේ කාලය ගත වෙනවා අපිට දැනෙන්නේ නැහැ. මොකද අපි කතා කරන්නේ ආදරය ගැන. ආදරය තුළ කාලය කියන්නේ අපිට දැනෙන්නේවත් හැඟෙන්නේවත් නැති, තේරුම් ගන්නවත් බැරි, ගණනය කරන්නවත් බැරි සුන්දර දෙයකට. ඉතින් ආදරය කරන කාලය ඕනි වගේම තමයි මේ කාලය තුළ කරන ආදරයත් අපිට තදින්ම දැනෙන්නේ අපි ආදරය ගැන වැඩි වැඩියෙන් හිතද්දී, වැඩි වැඩියෙන් කතා කරද්දී. රාත්‍රී 10 වෙනකම් අපිට වෙලාව තියෙනවා ආදරය ගැන ආදරෙන් කතා කරන්න. 011-512-510-510ට දැන්ම කෝල් එකක් ගන්න. 0718-893-893ට දැන්ම මැසේජ් එකක් දාන්න. අපි බලාගෙන ඉන්නවා ඔගේ ලස්සන කටහඬ අහන්න, ආගේ ආදරණීය කතාවත් තුළින්. ඒ වගේම ලස්සන මැසේජ් එක කියවන්න, ඔයාගේ ආදරණීය කතාවේ තියෙන රස මුසුතෙන් අත්විඳින්න. දෙකටම එකතු වෙලා ඉන්න 89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ සුපිම් රේඩියෝ Dream Night.

0: ප්‍රීම් රේඩියෝ ෆයිබලේස සීන්සි ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නිම් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 01.2.739.180
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
0: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් කුණ පිළිකේම
4: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
1: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893 ට වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112 510 510
0: සුප්‍රීම් රේඩියෝ

0: දැන් වෙලාව රාත්‍රි 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ දහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: මේ ළඟකත ඉඳන් හසිතා ආතරය ගැන කතා කරන්නකොට මට අපි ගැන හිතන්න කියනදේ චුට්ටක් වැඩිපුර කියන්න හිතෙනවා. මොකද සමහර වෙලාවල් වලට අපි අපිව අමතක කරලා කොච්චර ආදරය කරත් අන්තිමට අපිට අපි ගැන පසුතැවීමක් ඉතිරි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ආදරය ගැන කතා කරනකොට වැඩිපුර මට අපිම ගැන කතා කරන්න ඕන කියලා හිතුනේ. මකන්න බැරි අකුරු මැදින් නොනැවති පෙරලෙන ජීවිතේ පිටු අතරින් කොච්චර අපහසුණත් මේ ගමන අපි යන්න ඕනේ. සමහර කාලවල් තියෙනවා හසිතා, ඒ කාලවල් වලට අයිති මතක කවමදාකවත් අපේ ජීවිතයෙන් කොයි කවුරු මොන විදිහට කිව්වත් ඒ දේවල් මැකෙන්නේ නැහැ. ඒ පිටු අපේ ජීවිතේ පුතින් ගලවලා අයින් කරන්න හරි අමාරුයි. නමුත් කොච්චර බාධක අපේ ජීවිතයට තිබ්බත් අපේ ජීවිතය ඇතුලේ තිබ්බත් අපි අපිට ආදරය කරගෙන මේ ගමන ඉස්සරහට යන්න ඕනේ. එහෙම ගියොත් අපිට පුළුවන්කම හම්බ වෙනවා තවත් කෙනෙක්ට හරි අපූරු සුන්දර ආදරයක් අපෙන් ලබා දෙන්න.
1: මොහොතින් මොහොත ජීවිතේ පිටු පෙරලෙනවා. ගොඩක් තැන්වල මකන්න බැරි අකුරු වලින් ලියවිලා තියන්නේ ප්‍රේමනීය මතක. සුන්දර අසුන්දර මතක මැදින් කල්පනාකාරීව යන ගමනක් මේක. බාධකවල නැවතීමක් නැහැ. කොයිතරම්නම් බාධක අපි එනකම් බලාගෙන ඉන්නවද? අපිට තියෙන්නේ ඒ බාධක ජයගෙන ඉස්සරහට යන්න. එකට එකතු වෙලා අපිට මේ දේ ජයගන්න පුළුවන්. අපි අපිට ආදරය කරමු. මේ ගමන අපිට හමුවන අපි හොයාගන්න ආදරණීය කෙනත් එක්ක යන ගමන් ආදරණීය ගමනක් කරගමු.

0: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යම මේ පණිවිඩේ දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසම් මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.

0: ප්‍රීම් රේඩියෝ
1: හපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
2: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බෑක් ටු බෑක් සින්දු අහන්න
4: Let's go
0: Every weekday at 4 PM in Porto with Ashi Ali
5: The Welcome Show
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
6: අප්‍රිකාවේ නමීබියාවේ උතුරු ප්‍රදේශයේ ඉන්නවා චාමර මේ ආදිවාසී කොට්ටාසයක්. මේ ආදිවාසී කොට්ටාසෙට කියන්නේ හිම්බා ආදිවාසී කොට්ටාසය කියලා.
7: හිම්බා.
6: ඔව්. වැඩිපුරම මේ අය දිහා මිනිස්සු බලන්නේ මේ අය රතු පාටයි චාමර.
7: ඒ
6: කියන්නේ රතු පාටට තමයි යාලගේ ඇඟ තියෙන්නේ. කාන්තා පාර්ශවය විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආලේපනය කරලා තියෙනවා මැටි ජාතියක්. ඕන්ජයිස් කියන ආලේපනය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණය හදන්නේ බටර් වල මේ දේ තියෙනවානේ. ඒ වගේම තමයි රතු ඕෂ මැටි කුඩු කරලා තමයි ගන්නෙ. සුවඳ වෙළවුන් පැලෑටි පාවිච්චි කරනවා. මෙන්න මේ දේවල් ටික මිශ්‍රණයක් විතර හදලා මේගොල්ලෝ මුළු ඇඟේම පාවිච්චි කරන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: 89.1 89.3 Supreme Radio.
1: ජීවිතේ සිහින දිනා ගන්න මේ වෙලාවත්ව කල්පනා කරමින් ඉන්නවා ඇති. මොකද්ද මං කරන්නේ? මොකද්ද මගේ තියෙන ප්ලෑන් එක? මේ දේවල්ව කල්පනා කරනවා ඇති. වැඩි දේවල් හිතන්න ඕනේ නැහැ. ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධනනිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධනනිධාන ලොතරැයි එනවා. මතක් කරන්න ඕනේ පසුගිය මැයි මාසයේදී කන්ද උඩ රටින් තව සුපිරි ත්‍යාගලාභියෙක් බිහි කරන්න පුළුවන් කමක් ලැබුණා. කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභියෙක් බවට පත් වුණා. ඉතින් මීළඟ සුපිරි ත්‍යාගලාභියා වෙන්න ඔයාට පුළුවන් කමක් තියෙනවා.
2: ඔව්, ඒ වගේම තමයි දශක 6කට වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා වගේම මේ තුලින් රටේ ඒකාබද්ධ අරමුදලටත් ඍජුවම දායකත්වය ලබා දෙනවා. ඉතින් ඒ කියන්නේ මේ කාර්යය හරියටම ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ වෙනකොටත් කරගෙන ඉදිරියට යනවා. එහෙමනම් ඉතින් සතිය දින 7ම දිනුම් මදින ධන නිධානය අනිවාර්යයෙන්ම මිලදී ගන්න කියලා දේත් මතක් කරනවා. ඒ වගේම තමයි සුපුරුදු තෑගි ඔයා දිනා ගන්න ගමන් සෑම ඉතා දවසකම දිනුම් මදින සන්ඩේ බෝනස් වාසනාවත් ඔන දැන් ඔයාගෙම කරගන්න ඔයාට වාසනාව තියෙනවා. ජාතික මහා ධන සම්පත ධන නිධානයවත් මිලදී අරගෙන ඔයාගෙත් කෝටිපති ලක්ෂපති දසලක්ෂපති හීන හැබෑ කරගන්න කියන දේ ඔන්න මතක් කරනවා. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන හැමදාමත් ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: මේ ගත කරමින් ඉන්නේ සුන්දර කාල සීමාවක්. සතිය දවස් පහ කියන්නේ අපිට සුන්දර දවසක්. මොකද මේ රාත්‍රිය අපි ඔයා වෙනුවෙන් වෙන් කරද්දී ඔයා අපිත් එක්ක කතා කරන මේ ලස්සන කතා තුළින් මේ රාත්‍රිය තව තවත් සුන්දර වෙනවා. මේ සතිය දවස් පහ වගේම හැම සතියක්ම, හැම මාසයක්ම, හැම අවුරුද්දක්ම තව තවත් ලස්සන වෙනවා. මොකද මේ ලෝකෙම ලස්සන කරන්න පුළුවන් තරමේ ආදරණීය කතා ගොඩක් ඔයාලඟ තියෙනවා. ඒ තුළින් තමයි අපි ලෝකෙ ඉන්න ආදරණීය අයට යම්කිසි දෙයක් දෙන්න උත්සාහ කරන්නේ ආදරේ නාමයෙන්. ඉතින් ඔයා අපිට ගොඩක් වටිනවා. එන්න මේ පැත්තට. අපි ආදරේ ගැන ආදරින් කතා කරමු.
1: අපි ආදරේ ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. ආදරේ ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අදත් ආදරේ ගැන පුරුදු විදිහටම ආදරෙන් කතා කරමු. දිගටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.1 89.3 Supreme Radio
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ.
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
2: ඉවරයි අද.
3: අහ් කවද දැක්ක හිනේ?
4: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
3: කොහොමද ගුරුවරට හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් 1ට.
0: සින්දු කෆේ විත් නිමේෂා.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: අත් පිහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: මත්තකයන් ඔබේ සිතේ තබාගෙන
1: Dream Night Supreme Radio.

0: ආදරය කරන කෙනෙක්ට ලබන්න පුළුවන් ලොකුම දඬුවම මොකක්ද? ඇත්තටම හසිත, ආදරය කරන කෙනෙක්ට ලැබෙන්න පුළුවන් ලොකුම දඬුවම තමයි ආය කවදාවත් ලැබෙන්නේ නැති කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්න වෙන එක. සමහර විට මේ මොහොතෙත් අපේ ප්‍රශ්න එක්ක සටන් කරනවා වෙන්න පුළුවන්. ආදරය කියන්නේ එක්තරා විදිහකට බැලුවොත් එක්තරා සටනක්.
1: සර්ව සම්පූර්ණ මිනිස්සෝ මේ ලෝකෙ නැති තරම් මනිෂා. හරිම කෙනා ජීවිතයට ආපුහාම අසම්පූර්ණ මිනිස්සු නිරායාසයෙන්ම සම්පූර්ණ වෙනවා. අපි නොදැක්කට අපේ ජීවිතේ හදාගන්න ඒ කෙනා ලොකු කැපකිරීමක් කරනවා. පාදක මැදින්, වේදනා මැදින්, ප්‍රේමයේ ජයග්‍රහණය වෙනුවෙන් කොයිතරම්නම් මිනිස්සු කැපකිරීම් කරනවාද. හරිම කෙනා පරිස්සම් කරගන්න. මොකද හරිම කෙනා කියන්නේ එක් අයෙක්ට.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: ඇතරෙන්නේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොයි හරි
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් ගුණ පිළිකෑම
5: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I work for Bodhisattva Kavala Udayasana Hatta.
6: Supreme Radio, the welcome show.
3: Satya Davas Pahema, Uday Hatata.
6: The welcome show.
7: Anugrahaya.
8: Vartha Pita Vartha, Tabane Koti Ate, NLV Tanade Tahane, Lutraye, Rupyal Koti, Dahatuna, Name Ata, Ikma Vu, Devanta, Supirite Agalabadimin, Rate Sangvardhane, Devanta, Shaktiya Kvimin, Obad Dinava, Ratat Dinavana, Jatiya Mahatana, Sampata, Tanane Tahane, Viladigen, Obad Koti Pati Kuvan.
9: Meltol, Hisaratya, Una, Sempratishyava, Angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: 89.1 89.3 Supreme Radio

0: night. Supreme Radio.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්ල්ව තනඩිතහනය ලොතරයියේ රුපියල් කෝටි 13 9 අට ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් ධන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක්

තුන්වනේ හෝරාව තමයි මේ විදිහට ආරම්භ වෙන්න නියමිතව තියෙන්නේ. ඉතින් අපි මේ ගත කරන හෝරාව තුලත් ඔයාට ආදරය ගැන කියන්න තියෙන හැම දෙයක්ම කියන්න හැකියාවක් තියෙනවා. 011-512-510-510 අපේ හොට්ලයින් නම්බර් එක ඔයාලා පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාට හැකියාවක් තියෙනවා අපේ WhatsApp නම්බර් එකට ඔයාගේ ආදරේ පිරුණු ඒ ලස්සන කතාව වචන කරලා එවන්න. 011-818-893-893 අපේ WhatsApp නම්බර් එකට දැන්ම මැසේජ් එකක් දාන්න. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයාගේ හදවත ඇතුලේ කියාගන්න බැරි දේවල් ගොඩක් ඇති. කියන්න උත්සාහ කරන ගොඩක් දේවල් ඇති. ඉතින් අපි ලෑස්තියෙන් ඉන්නවා ඒ ගැන හරි ආදරෙන් කතා කරන්න, ආදරෙන් අහගෙන ඉන්න. ඉතින් ඔයාගේ ජීවිතේට අපි බලං කරගන්න හරි ආදරෙන්. අපිත් ලෑස්ති ඔයාව අපේ ජීවිතේට ලං කරගන්න හරි ආදරෙන්. දෙකට මහගෙන ඉන්න 89.1 89.3 ඔයා මෙහාගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ප්‍රේම් නයිට්.

0: 89.1 89.3 Supreme Radio ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවලුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියේ ඉඳලාවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මං ඇහිලා බාර දීලා දැන් අද වෙනි දවසේ වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මං කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකලක්. සෑහෙන දුක් ඉඳලා ජීවත් වෙන්නේ. දැන් මේ වගේ එකක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්.
3: Travel with Supreme.
2: සතිය දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The Welcome Show.
2: අයිබෝන් සුබෝදසනක වල උදෑසන හතයි.
3: Supreme Radio The Welcome Show.
5: සතිය දවස් පහේම උදේ 7ට.
3: The Welcome Show.
2: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක 89.1
9: 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. Happening evening drive එක
3: lead කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
2: Back to back, Sindhu Ahanna.
6: Let's go.
7: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
8: Dengu Marantikai. Denuvat vi valakalamo.
2: Ubage gevatta pamanak nova. ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
3: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
9: Supreme Radio, make a superior.

0: කලින් පැයේදී ඔයා හරිම කෙනෙක් ගැන කතා කරානේ. මට හිතෙනවා හරිම කෙනා ගැන තව චුට්ටක් කතා කරන්න. ඇත්තටම හරිම කෙනා ආවම අපේ අඩුපාඩු පවා එයා හරි ලස්සන්ට හදාගන්න උදව් කරනවා. සමහර විට ඔබ අහලා ඇති හැම දෙයකින්ම සම්පූර්ණ කෙනෙක්ව අපිට හොයාගන්න බෑ කියන දේ ඇත්ත. ඔයා කියපු කතාවට හසිත මම 10,000ක් එකඟයි.
1: මම කලිමුත් කිව්වනේ සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙ නැති තරම් කියලා. ඉතින් ඔයාගේ ජීවිතයට ලැබෙන ඒ හරිම කෙනා ඔයා පරිස්සම් කරගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද හරිම කෙනා කියන්නේ එක එක්ට කියලා මම ඔයාට කලින් කිව්වා. ජීවිතයට ලැබෙන්න නියමිත ජීවිතයට ලැබිලා ඉන්න ඒ සුන්දර ආදරණීය චරිතය පරිස්සම් කරගන්න. සමහර වෙලාවට ඔයාගේ ජීවිතේ හරි අමාරුවෙන් ගත කරනවා වෙන්න පුළුවන් ඔයා තෝරගත්ත කෙනත් එක්ක. නමුත් ඔයාගේ ජීවිතේ ගත කරන්න ඔයා තෝරගන්න ඕනේ ඔයාව තේරුම් ගන්න හරිම කෙනාව. දිගටම එකතුලා ඉන්න. ඔයා මෙයාගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි යනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
3: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
5: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
6: මික්සින් මික්සින් මික්සින් මික්සින් ද
7: සුසුබල කුලින් තනදහවා.
4: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
5: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112 510 510ට.
8: The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: අප්‍රිකාවේ නැමීබියාවේ උතුරු ප්‍රදේශයේ ඉන්නවා චාමර මේ ආදිවාසි කොට්ටාසයක්. මේ ආදිවාසි කොට්ටාසෙට කියන්නේ හිම්බා ආදිවාසි කොට්ටාසෙ කියලා.
10: හිම්බා.
1: ඔව්. වැඩිපුරම මේ අය දිහා මිනිස්සු බලන්නේ මේ අය රතු පාටයි චාමර.
10: ඒ
1: කියන්නේ රතු පාටට තමයි එයාලගේ ඇඟ තියෙන්නේ. කාන්තා පාර්ශවය විශේෂයෙන්ම තමන්ගේ කොණ්ඩේ ආලේපනය කරලා තියෙනවා මැටි ජාතියක්. ඕන්ජයිස් කියන ආලේපනය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මිශ්‍රණය හදන්නේ බටර් වල මේදේ තියෙනවානේ. ඒ වගේම තමයි රතු ඕෂ මැටි කුඩු කරලා තමයි ගන්නෙ. විවිධ සුවඳ වෙළවුන් පැලෑටි පාවිච්චි කරනවා. මෙන්න මේ දේවල් ටික මිශ්‍රණයක් විදිහට හදලා මේගොල්ලෝ මුළු ඇඟේම පාවිච්චි කරන්නේ.
9: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.
11: 89.1 89.3 Supreme Radio.

0: රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් අපි ආදරය ගැන ආදරෙන් කතා කරා. මේ පැත්තට ආදරණීය කතා ගොඩක් කිව්වා. අපේ ආදරේ පිරුණු ගොඩාක් සුන්දර හිත් තියෙන ඒ වගේ අපිව අහගෙන ඉන්න අය. ඉතින් ඔයාලා තමයි අපේ වත්කම. හැම දවසකම අපිත් එක්ක එකතුලා ඉන්න රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් අපිට වෙන් වෙලා තියෙනවා ආදරය ගැන ආදරෙන් කතා කරන්න සතිය දවස් 5ක්ම. සුන්දර හදවතකින් මේ කියන්නේ. එන්න මේ පැත්තට අපි කතා කරමු ජීවිත ඇතුලේ තියෙන සුන්දර හැම කාරණාවක් ගැනම.
1: අපි හැමදාම පුරුදු විදිහට කතා කරන්නේ ආදරය ගැන. ආදරය කියන්නේ මිනිස්සු අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන දෙයකට. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් ආදරය ගැන කතා කරා කියලා, ආදරය ගැන හෙව්වා කියලා, ආදරය ගැන දැනගත්තා කියලා, සමහර විට මොනවද කරන්න පුළුවන් කියලා. හැබැයි මතක තියාගන්න, ඔයාගේ ළඟ ඉන්න හැම ආදරණීය හිතක්ම ඔයාට ලස්සන්ට ඔයා ළඟ රඳව ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ආදරය ගැන අපි තව ඉගෙන ගන්න ඕනේ. අපි කතා කරමු ආදරය ගැන ආයෙත් දවසක.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

89.1 Supreme Radio මගේ හඬ මගේ රටේ

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.3 තුන සුප්‍රීම් රේඩියෝ.

0: 89.3
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: එක 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ හඬ, මගේ රටේ

89.1 සුප්‍රීම් රේඩියෝ අහසේ තියෙන පොළොවේ බලේ කොතනද ඇහෙන්නේ.

0: 89.1
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

මාලී ගාථාත්‍රය මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාක

89.3 Supreme Radio.

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සම

සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ වන්න වඩ්ඩකෝ සුක වඩ්ඩකෝ ඕ

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.3 සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ